0: සුබදේශනක් වෙලා උදේසන 6යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB තනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සුබම සුබූ දැසනක් මගේ චූටි පොඩිත්තු හැමෝටම සතියන්තකට පස්සේ තමයි අද අපි හම්බ වෙන්නේ. අදත් වෙනද විදිහටම ඔගොල්ලෝ ආසාවෙන් බලාගෙනඉන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගෝ දැසන අරගෙන තමයි මං ඇවිලඉන්නේ. එනම් ඉතින් උදේ හත වෙනකන් එක දිගට මාව හගෙනන්න ඕනේ. මෙවිදිර පටන් ගන්නේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගෝ දැසන.
1: මුහුද මැද තියෙන නැවක් ගෙලෙන්නේ ඒ වටේ වතුර තියෙන නිසා නෙවෙයි, ඒ වතුරට නැව ඇතුළට එන්න ඉඩ දෙන නිසායි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
1: තෑගි
2: පැඩි වෙලා, අංක එකයි ලග්න එකයි
1: සියක්ම ඔබ අතේ,
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ.
1: පුංචි ළමයි හැම කෙනෙක්ම හරිම දක්ෂයි. හැමෝටම ආවේනික මොකක් හරි දක්ෂතාවයක් තියෙනවා. අන්න එහෙම හරිම දක්ෂ පොඩි ළමයින්ට තමයි විසේකාර පොඩ්ඩ විශේෂාංගය වෙන් වෙලා තියෙන්නේ. මේ ඒ විදිහට අපිට දක්ෂතාවයක් එවපු තවත් පොඩිත් එක්.
2: මගේ නම රොමිත් නෙත්තින්. මම ඉගෙන ගන්න හයශේණියේ. මගේ පාසල ආරක්ෂක සේවා විද්‍යාලය.

0: පුරාට
1: හරිම ලස්සනයි. අපි වහන් ඉන්න හැම පොඩිත් එක්ම හරිම දක්ෂයි. ඔයාටත් පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් අපිට එවන්න. 0718-893-893 කියන වට්සප් නම්බර එකට අම්මට හරි තාත්තට හරි කියලා ලස්සන සින්දුවක් හරි කතන්දරයක් හරි රෙකෝඩ් කරලා අපිට එවන්න. එහෙම නැත්නම් ඔයාට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් නම් සුප්‍රීම් රේඩියෝ 9D Tower Building කොළඹ 4. සුප්‍රීම් රේඩියෝ 9D Tower Building කොළඹ 4 කියන අපේ ලිපිණයට එවන්න ඔයාට පුළුවන්. එහෙනම් ඉතින් මතක ඇතුව ඔයාගේ දක්ෂතා අපිට එවන්න. අපි ලෑස්ති වෙලා ඉන්නවා ඔයාගේ දක්ෂතාවය මුළු ලෝකෙටම එළි දක්වන්න.

0: වෙල්කම් ෂෝ. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
1: සාමාන්‍යයෙන් අපි කියනවානේ මම ඉපදුනේත් මෙහෙ, මම ජීවත් වුනේත් මෙහෙ, මම මැරෙන්නෙත් මෙහෙ කියලා. හැබැයි ඔන්නෝයි කියන වාක්‍ය කිහිපය කියන්න වෙන්නේ නැති රටක් තියෙනවා. නෝර්වේ රාජ්‍යයට අයිති ස්වල්බාන් දූපත් සමූහයේ තියෙන කුඩා නගරයක් තමයි ලෝන්ගේබියන් කියලා කියන්නේ. එතකොට මේ නගරේ තමයි තමන් මැරුණට වල දාන්නවත් අයිතියක් නැත්තේ. ඒක තහනම්, නීතියෙන් තහනම්.
2: උත්තරාද්‍රවයේ දක්ෂිණාද්‍රවයේ පුදුම දේවල් සිද්ධ වෙන්නේ නේ. සමකයාශිත තමයි විකාරම දේවල් සිද්ධ වෙන්නේ නේ. ඝර්ම කලාප රටවල
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
3: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයන් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයන් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ.
4: සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදැසන අහන චූටි පොඩිත්තන්ට පුළුවන් ජපන් භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි හරිම සරල විදිහට ආස හිතන විදිහට අපෙන් ඉගෙන ගන්න. අපි අද චූටි පොඩිත්තන්ට කියලා දෙන්න යන්නේ ඉංග්‍රීසි භාෂාව වෙනුයි ජපන් භාෂාව වෙනුයි අපිට නිතර කතා බහ කරනකොට අවශ්‍ය වෙන වචන කීපයක් කියන්නේ කොහොමද කියලා. මේ විදිහට පටන් ගන්න සුප්‍රීම් රේඩියෝ ලැංග්වේජ් පාසල.
5: ශිෂ්‍යයා
6: ගකුසෙයි ගකුසෙයි.
7: ස්ටුඩන්ට්
5: විශ්වවිද්‍යාලය
6: දයි ගකු දයි ගකු.
7: යුනිවර්සිටි
5: රෝහල
6: බියෝඉන් බියෝඉන්.
7: හොස්පිටල්
5: අම්මා
6: හහා හහා.
7: මද
5: තාත්තා
6: චිචි චිචි.
7: ෆාදර්

0: තත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
3: එව මෙහෙව
4: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
5: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දහවල් දෙකට.
0: සින්දු කපේ විත් නිමේෂා.
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
6: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
0: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas pahema udey hatata The welcome show.
6: Anugrahaya.
8: Wartha apita wartha kabana koti yate NLV danade tahane loturaiye rupiyal koti 13 9 ata ikma u dæwanta supiritaya galaba dimin rate sangwardhaneta dæwanta shaktiyak wemin obath dinawa ratat dinawana jatiye mahatana sampatha dana nidahane biladigena obath koti patiye kuwanna
9: Meltol hisarathaya una sempra ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
10: 89.1 89.3 Supreme Radio

0: 89.3 Supreme Radio.
1: අදට එහෙනම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසනට අපිට වෙන් වෙලා තියෙන වෙලාව ඉවර වෙලායි තියෙන්නේ. අදට ගියාට හෙටත් හරියට මුදේ හයවෙද්දී මං එනවා මගේ චූටි පොඩි තඟ බලන්න. එහෙනම් ඉතින් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. අම්මල තාත්තලා ගුරුවරු කියන දේවල් අහලා කීකරව ඉන්න ඕනේ. මගේ චූටි පොඩිත්තු හැමෝටම සුබම සුබ දවසක්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: ත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙළෙන් සෙල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල සහගම්පොල
2: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහලය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: උදේ 7යි විනාඩි 9යි දැන් වෙලාව. සුබෝදෑසනක් හැමෝටම. සුබෝදෑසනක් චාමරයි බුවන්.
1: අයබෝන් සුබෝදෑසනක්. සුබ දවසක්.
0: අද ජනි මාසෙ 30 වෙනිදා අගහරු ආදා. දිගම දිග සති අන්තයක්නේ. ඉතින් වර සතරද?
1: සතුරු ඉදින් නේද?
0: සතරෙන් ඉඳලා ආවද? මගේ නිවාඩුව නැති කරලා සතරෙන් ඉඳලා ආවද?
1: ඉතින් පොසොන් සැමරුම ලංකා පුරා ඉතාම සාර්ථකව සිද්ධ වුණා වගේ දැනුණා ඉතින් අපිට නේද?
0: මට දැනුණා නේද? පය 9ක් ගමනක් නේද?
1: පය 9ක ගමනක්. කමක් නැහැ ඉතින් නේද? දානමාන කරන්න ඉතින් මිනිස්සු කැමතිනේ. පාරවල් වල තත්ත්වය නම් ඉතින් ගන්න දෙයක් නැහැ ඉතින් නේද? පාරක් කියලා එකක් නැහැ වගේ නිකන් ඔක්කොම නිකන්.
0: එහෙම තමයි චාමර. ඉතින් අර හැමෝටම අර දාන මේසිත පහළ වුණාට පස්සේ
1: එතකොට පාරවල් අමතක වෙනවා.
0: පාරවල් අමතක වෙනවා සහ පාරවල් අමතක වෙන්නේ දාන මේසිත පහළ වෙච්ච කට්ටියට නෙමෙයි චාමර. පාරවල් අමතක වෙන්නේ අර දාන මේසිත වෙලි පහළ වෙලා ඒ කට්ටියකින් කැම ටික ගන්න යන කට්ටියට තමයි පාරවල් අමතක වෙන්නේ ගොඩක් වෙලාවට.
1: කොහොමනත් ඉතින් හැමෝටම ජයග්‍රහී සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් නේද? මේ දවස් කිහිපෙම ඉතින් හැමෝටම නිවාඩු සතියන්තයක් බවට පත් වුණා. ගොඩක් අය තාම එනවා ඇති අනුරාධපුරයට ගිහිල්ලා නේද?
0: හැමෝටම නෙමෙයි සමහර අයට.
1: සමහර අයට. සමහර අය කියන්නේ ඉතින් බහුතරයක් ඉතින් ඉල්ලන්නේ කෑවේ.
0: හරි.
1: ඒකින් දේවට කරන්න දෙයක් නැහැ. කොහොමරි ඉතින් මේ දන්සල් තිබුණා අපි ඉස්සරහට ඒකන කතා කරමු. ගොඩක් ලංකාවට එහෙම තිබුණා. ගොඩක් සතුරු ඉතින් නේද නිබු?
0: අනිවාර්යයෙන්ම සතුටේ සහාචාමර. මේ දැන් සුප්‍රීම් රේඩියෝ අපිත් එක්ක ගොඩක් කට්ටිය එකතු වෙලා හිටියා. ඉතින් ඒකටත් බොහොම ස්තුතියි. මොකද අපි නම් ඉතින් ඔය කොහෙවත් නොගියට සුප්‍රීම් රේඩියෝ එක දවසම හිටියා කියන එක මතක් කරන්නත් ඕනේ ඉතින්.
1: අනිවාර්යයි අනිවාර්යයි. ඉතින් ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාද අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක ඉන්නවා.
0: ඒ වගේම තමයි අපිත් එක්ක මේ ගමන යන මෙල්ඩෝල් එකතු වෙනවා කියන එකත් මතක් කරන්න ඕනේ. ඉතින් මේ අයගේ උදව්වෙන් ඔයාවත් සනීප කරගෙන ජීවිතේ දිනාගෙන අපිත් ඉන්නවා මේ පැත්තෙන් අපේ දේවල් හදාගෙන.
1: එහෙනම් ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරගෙන අපි අදේ වැඩේ පටන් ගන්න උදේ 10 වෙනකන් අපි ඉන්නවා මේ පැත්තේ.
0: එහෙනම් දිගටම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න අතරේ ඔයා අහගෙන ඉන්නවද කියලා අපිට දැනගන්න ආසයි. ඒ නිසා 0710 893893ට WhatsApp message එකක් එවන්න ඉක්මනටම. අතත් කතා ගොඩක් එක අපි ඉන්නවා හරියටම උදේ 10 වෙනකන් ඔයාලගිටම වෙලා.
1: එහෙනම් ඉතින් ජය වේවා, සුබ දවසක් ඔයාට. මං චාමර.
0: මම නිපුනිකා.

0: එක 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ අත මගේ රට.
1: මුහුද මැද තියෙන නැවක් ගිලෙන්නේ ඒ වටේ වතුර තියෙන නිසා නෙවෙයි, ඒ වතුරට නැව ඇතුළට එන්න ඉඩ දෙන නිසායි. සිහි නැතිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි පැඩි
2: වෙලා, අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යකේ,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩමු මිලට ගතහැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: මෙල්ටෝල් හිසරතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලී කොරනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
4: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
1: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ
6: හැපනින් ඉවනින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
7: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: ඔරු කියනවා. ඉතින් මට උඹලට ඔරු කියන්න බෑනේ.
6: Back to back, Sindhu Ahanma.
8: Let's go.
9: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
10: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
11: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියන්නේ.
12: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
9: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
12: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහනෝනේ.
13: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
14: අයිවන් මම එරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා ත්‍යාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට්පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තට මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මං විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණي ලබා දෙනවට.
13: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: රස පිරඩු කතා අරගෙන උදෙන්වා. The Welcome Show. උදේ 7:00 විනාඩියේ 23 දැන් වෙලාව. කාලගුණ ගැන දැනගන්න ඕනේ. කාලගුණ ගැන කියන දෙයක් තියෙනවද?
1: කාලගුණ ගැන කියලා තියෙනනි පු අද වහිනවා කියලා තමයි තියෙන්නේ දෙවෙන්නේ බොහෝ ප්‍රදේශවලට. ඒ අතර බස්නාහිර සබරගමු වයඹ සහ ගාල්ල මාතර මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්ක තියෙනවා. මිලිමීටර් 50ට වැඩි වාසිය ඇති වෙන්න පුළුවන් කියලා තමයි කියලා
0: තියෙන්නේ.
1: ඒ වගේම ඌව පළාතේ අම්පාර මඩකලපුව දිස්ත්‍රික්ක වල තනින් තන පසරු දෙකෙන් පමණ පසො වැස ඇති වෙනවා කියලා තියෙනවා.
0: හරි.
1: වෙනනම් වෙනසක් නැහැ. ඉතින් හැබැයි ඊනම් ගොඩක් තැන් වල කියලා කියන්නේ මධ්‍යම පළාතේ උතුරු ප්‍රදේශ වලට, ඊට පස්සේ සබරගමුවේ සමහර ප්‍රදේශ වලට, ඒ වගේ ප්‍රදේශ වල වැසි තත්ත්වයන් තිබ්බා. කොළඹටත් මම හිතන්නේ වැස්සයි ටිකක් නේ සමහර ප්‍රදේශ වල.
0: වැස්ස කියන්නේ ආයි කමක් නැහැ. 10ට නැහැ 12ට විතර පටන් ගත්තා. 12ට විතර පටන් ගන්න හවස 4 වෙනකම් වැස්සා.
1: වැස්සා වැස්සා. ඉතින් දන්සල් අයගේ සරතැස්ස නිවන්න තමයි වහන් මේ වහින් වහින් නැත්තේ නේද? සරතැස්ස ලොකුවට තියෙන්න බෑනේ ඉතින්.
0: දිවි ගමනේ ඔබ හමු උනා කීදෙනෙක්ට එහෙම වෙන්නේ නැද්ද ජාමර?
1: ඒකනේ කොහොම හරි පෙට්‍රල් මිලත් සහ ඉන්ධන මිලත් යම්මාකාරයක ඉතින් අඩු වුණා නේද? සමහර ඒවා ඉතින්
0: ඩොන් අඩු වුණා රුපියල් 25යි. ඊට පස්සේ
1: සුදු ඩීසල් 25කින් අඩු වුණා, පෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 20කින් අඩු වුණා. 414යි පෙට්‍රල් ඔක්ටේන් 92. ඒ වගේම සුදු ඩීසල් දැන් 382යි.
0: නිකන් ඩීසල් අඩු වුණේ නැහැ නේද?
1: නිකන් ඩීසල් කියලා එකක් නැහැ නෝ. නිකන් ඩීසල් කියන්නේ
0: නිකන් ඩීසල්. ඒකෙන් සුදු ඩීසල් නැතුව නිකන් ඩීසල්.
1: සුදු ඩීසල් තමයි නිකන් ඩීසල් කියන්නේ නේද අපි?
0: එතකොට මේ හොඳම එක මොකද්ද?
1: සුපිරි ඩීසල් නේ තියෙන්නේ.
0: ආයි සුපිරි ඩීසල්. සුදු ඩීසල් තුර නිකන් ඩීසල් කියන එක.
1: අපි සාමාන්‍ය ගන්න එක වෙන්නද නේද?
0: ආ ඒ කියන්නේ සාමාන්‍ය ගන්න.
1: නැහැ ඉතින් එච්චර. අපි වාහන පෙට්‍රල් නේ යන්නේ.
0: හරි හරි. ඔකේ.
1: කොහොම හරි බස් ගාසු සංශෝධනයත් හෙට අනිවාර්යෙන් කරන්න කියලා තමයි මේ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සහ සංගම් ටික කියලා තියෙන්නේ. දැන් ඉන්ධන මිල අඩු වීමත් එක්ක
0: අනිවාර්ය කරන්න එපා. හරි දෙවි. පිටරි මී.
1: අපි දන්නේ ඇයි එහෙම කිව්වේ කියලා. බලමුකු ඉතින් නේද? ජාතික ගමනාගමන කමිෂන් සභාවේ තීරණේ මොකක් වේද කියලා. සාමාන්‍ය ජූලි 1ට තමයි බස් ගාස්තු සංශෝධනයට නියමිත දිනේ තියෙන්නේ චක්‍රලේඛය අනුව. ඒ අනුව බලමුකු අපි ඉතින් කොහොමද වෙන්නේ කියලා නේද?
0: මේ අඩු කරානේ යන්නේ, එහෙම කරන්න එපා. ඉතින් අඩු කරලා තියෙද්දි එහෙම මේ වැඩි කරන්න මේ කතා කරන්න එපා මන්නම් කියන්නේ. හොඳේ.
1: මේ යන විදිහට මට හිතෙන්නේ බස් ගාස්තු සංශෝධනයේ කෙසේ වෙතත් බස් අඩුවේ වගේ පෞද්ගලිකයි. දැන් 600ක් ගේනවා කියලා තියෙනවා නේද මේ ලංකා ගමනාගමන මණ්ඩලයේ. දැන් ලංගම බස් ගෙනල්ලා ඉතින් දුර දුවන්න යොදවන එක හොඳයි. හැබැයි තාම ගම් තියෙනවා, බස් එකක් දැකලා වරනති ගම්මාන එහෙම නේද?
0: ඔව් ඇත්තට මේ වගේ තැන් වලට දාන එක නම් ගොඩක් හොඳයි ශාමල. දැන් ගම් වල විතරක් නෙමෙයි සමහරක් වෙලාවට පිළියන්දල මහරගමවටත් බස් එකක් එන්න පැය දෙකක් තුනක් විතර ඉන්න ඕන වෙලාවල් තියෙනවා.
1: ඔව් ඉතින් කොහොමත් ඔය දුර පාරවල් වල ඇතුලේ පාරවල් වල බස් එකක් විතරනේ තියෙන්නේ නේද? ගොඩක් තියෙන්නේ පෞද්ගලික බස් රථ. ඒ අතරත් තියෙන්නේ. ඉතින් ඒක හින්දා මේ දුර ගමන් සේවා වලට යොදවන්නත් ඕනි. හැබැයි ඉතින් ගම්මාන ටිකේ මිනිස්සු නගරයට ගෙනත් ඉන්න බෑ. ඉතුරු ටික කරන්න නේද? ඒ වැඩෙත් කරන්න තියෙනවා. ඉතින් ওই විදිහට තමයි. ඉතින් අපි බලමු තවත් වැඩ ගොඩක් කරන්න ලෑස්ති වෙනවා කියලා තමයි රජී පාර්ශ්වය කියන්නේ.
0: මාත් දානවා බස් එකක් සමහර.
1: හොඳයි.
0: මගේ ප්ලෑන් එකේ තියෙනවා මට ඇදුනහම පස්සේ මම අනිවාර්යෙන් බස් එකක් දානවා කියලා.
1: බස් එකක් දෙකක් නෙමෙයි බස් දාන්න පුළුවන් වට ඇති වෙනකන් නේද?
0: දීර්ඝ, ඒ කියන්නේ දීර්ඝ කාලීන ආයෝජන ක්‍රමයට නේද මේ චාමර සාමාන්‍ය බස් එකක් දැම්මහම පස්සේ අයත් වෙන්නේ.
1: අනිවාර්යෙන් ජාතික ලොතරැය මාර්ගල ඉතින් හැමදාම අපිත් එක්ක ඉන්නවා. කෝටි ගානක දිනුම් අවස්ථා දෙනවා වගේම තමයි ඔයගේ දවසේ වියදමට හරියන මුදලත් ඔයාලට හොයලා දෙන්න ජාතික ලොතරැය මාර්ගලේ සූදානම්.
0: නිකන් හරි මට එක දවසක් හරි බස් එකේ ආදායම් අඩු වුණොත් එහෙම මම දන්නවා කිසි බයක් වෙන්න දෙයක් නැහැ. අද සම්පත තියෙනවා. මොකද අද සම්පත එදිනදා වියදමට, අද වියදමට ගොඩාක් සල්ලි දෙන්න ලෑස්ති. හිතන්නකෝ දැන්. හැබැයි මේකට මහජන සම්පත ගන්න ඕනේ. හරිද? මහජන සම්පත දෙනු වාරෙන් තෝරා ගන්නාලාද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගණපුවොත් තමයි අද සම්පත ජයග්‍රහකෙක් විදිහට ඔයාලට තෝරා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔයාව තෝරා ගන්නේ ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගණපුවොත් එහෙම රුපියල් 250,000ක් හම්බ වෙනවා. ඒ වගේම තමයි අවසාන අංක හතර ගණපුවොත් එහෙම රුපියල් 50,000ක් මුදල් තෑගි ඔයාලට ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඒ විතරක් නෙවෙයි අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4000ක් වගේම සෙසු තෑගි ඔබට දිනා ගන්න පුළුවන්කමක්
0: තියෙනවා.
1: අද වියදමට ගැලපෙනම ලොතරැය තමයි අද සම්පත කියලා කියන්නේ. එනිසා වැඩි වැඩියෙන් ගන්න මිත්‍රයා, ඔය තියෙන ප්‍රශ්න ටික අඩු කරගන්න අද දවසේ. දැන් මේ දවස් 3-4 ඉතින් ලොකු වියදමක් වෙලානේ තියෙන්නේ නේද?
0: ඔව්.
1: ඒක නිසා ඔය ගියපු වියදම් ටික හොයාගන්න ඕන ජාතික ලොතරැය මණ්ඩලයේ අද සම්පත ලොතරැයක් අදම ගන්න.
0: මං මේ ආසම සිද්ධියක් දැක්කචාමද? දැන් ඉස්සර මේ අපේ අම්මලා තාත්තලානේ මේ අපිව දාගෙන පොසොන් එකට යන්නේ. එහෙම නැත්නම් සක් එකට යන්නේ, දන්සල් එහෙම වඳින්න, පන්සල් එහෙම එක්කන් යන්නේ. මං ඊයේ දැක්කා මේ පිරිමි ළමෙක් තමගේ අම්මවයි තමගේ ගෙදර කට්ටියවයි දාගෙන හතරතේ යනවා. ඉස්සර අම්මල තාතල කරන්න වැඩේම එයා අම්මයි තාතා ටිකක් වයෝවෘද්ධයි, ඉවදගන්නේම ටිකක් අමාරුයි. හැබැයි එයා හරි ඉවසලිවන්ත විදිහට අම්මව තාත්තව, මොකද අපි ගියපු හැම තැනකම වගේ ඒගොල්ලොනුත් ගියා. එතකොට මම ඒක දැක්කා. ඉතින් ඒ නිසා මේ මම ඒත් කල්පනා කරේ, ඇත්තටම එහෙම ළමයි ඉන්නවා තමන්ගේ අම්මල තාතර පොඩි කාලේ නම් කිසිම අඩුවක් නැතුව හැම දෙයක්ම කරලා දුන්නට පස්සේ, වයසට ගියාට පස්සෙත් එයාලා අපිට පොඩි කාලේ දීපු ඒ ලස්සන ජීවිතේ අම්මලයි තාත්තලයි දෙන්න පුළුවන් කියලා කියන්නේ ඒක වෙනම විදිහ ආස්වාදයක් ශාමර. මම හිතන්නේ ඒ ආස්වාදේ අනිවාර්යෙන් මේ පිරිමි ළමයා විඳින්න නැති කියලා මම හිතනවා. ඉතින් ඒ වගේම තමයි ශාමර, තවත් සමහරුන්ට අම්මවයි තාත්තවයි එකයි යන්න තරමේ පුළුවන්කම කීයේ දවසේ නොතිමෙන්නේ නැති. හැබැයි ඒ අය හරියටම තමන්ගේ අම්මර තාත්තර වෙන්න ඕන දේවල් ඉෂ්ට කරනවා ඇති කියලා අපි හිතනවා. මොකද දැන් අවශ්‍ය කරන කෑම බීම ටික එහෙම මාසෙම කන්න බොන්න ගිහින් දාන ළමයි ටික ඉන්නවනේ චාම්බර. ඉතින් ඒ අය සමහරක් වෙලාවට තමන්ට මොනතරම් අඩුපාඩුකම් තිබ්බත් අම්මගේ තාත්තගේ අඩුපාඩු ටික මේ පිරිමහන දරු ඕන තරම් අපි දැකලා තියෙනවා. ඉතින් එහෙම දරුවෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම කසාගෙන ග්‍රේන් සුප් එකකට ගිහිල්ලා ඔයාගේ භාණ්ඩ ටික ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව කසාගෙන ග්‍රේන් සුප් එකේ භාණ්ඩ ප්‍රමිතියෙන් උසස් වගේම ගාණෙන් අඩුයි.
1: ඒ වගේම තමයි ඉතින් විශ්වාසය මේ හැම දෙයක්ම ඉතින් ඉහළම තැනක තමයි තියෙන්නේ කසාගල ග්‍රීන් සුප් එකේ. ලංකාවේ ඉතින් තව සුපිරි වෙළඳසල් ජාලයක අත්දැකීම ඔබට විඳ ගන්න පුළුවන් කමක් තියෙනවා. හාල්, සීනි, පිටි, පරිප්පු, අල ලුණු වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ වගේම ග්‍රොසරි අයිටම් හැමදේම දෙවෙනි අඩුම මිලට ගන්න පුළුවන් කසාගල ග්‍රීන් සුප්. අලුත් තැනක් අඩුම මිලක් කියන්නේ ඒ නිසා තමයි. ශාකාවන් තියෙනවා මාතලේ, අතුරුගිරිය, කඩුවෙල, ගණේමුල්ල, නාරම්මල, ඒ විතරක් නෙවෙයි ගම් පොළත් තියෙනවා. වාට ළඟම නගරෙත් ශාකාවන් ආරම්භ කරමින් තමයි තියෙන්නේ. එනිසා ළඟම ශාඛාවට යන්න, පවුල හැමෝටම හරියන්න වර බඩු ලිස්ට් එක එකම තැනකින් අඩු වියදමින් ගන්න පුළුවන් ඔයාලට.
0: දැන් සමහර වෙලාවට ඔයාට 10,000ක් ගියා නම් මෙතනින් ඊට වඩා අඩු ගානකට ඔයාට වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා. එනිසා බය වෙන දෙයක් නැහැ. දැන් ඊයේ දවසේ දන්සල්ලි හැම වඳින්න ගිහිල්ලා සමහර වැස්සට තෙමෙන්න නැතිනි චාමර. දැන් ඔයා හැම වැස්සට තිමීගෙනම නාවේ නේද කොහොමද තියෝ දෙයි දම්ම. ඉතින් එහෙම ආපු නිසා ඔයාට මෙල්ඩෝල එකක් මම අරන් දෙලා තියෙනවා. මොකද ඔයාට පිනසෙ තියෙනවානේ චාමර.
1: බොහොම ස්තුතියි.
0: ඒක පොඩි කැස්ස වුණා හැම්බිරිසාව හැම හැදුනොත් එහෙම හිටියනම් ඔයාට ප්‍රෝග්‍රෑම් එකට එන්න වෙන්නේ නැතුනොත් එහෙම කියලා බයට තමයි මම තියාගෙන ඉන්නේ. මං එක තියාගෙන ඉන්නවා ටග්ගාල වාට නිකන් මුණක් වගේ ඌ කියනකොටම ටග්ගාල බෙහෙත් එක මම දෙන්න බලාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා මෙල්ඩෝල් පාවිච්චි කරන්න. මොකද ඉක්මන් සහනය හම්බ වෙනවා. බය වෙන්න දෙයක් නැහැ. ඔයත් එක වැඩ කරන අනිත් කෙනා ඔෆිස් එකට නැවිත් ඉන්නා වගේ හදනවා නම් එහෙම දැන් එතකොට වාට ඉන්න කම්මැලි ඉන්නේ ඉතින් ඔෆිස් එකේ. ඉතින් ඒ නිසා මේ යා ටග්ගාල මෙල්ඩෝල් දෙන්න ඉක්මන්ට අඩු වෙනවා.
1: දැන් ඔෆිස් එකේ ඉන්නේ කම්මැලිකම නැති කරගන්න.
0: නෑ ඉතින් එහෙම නෙමෙයි සමර මොනවා වුණත් අර එකට ඉන්නේ යාළුවට නැතුණා පස්සේ නිකන් හිතට ෆිට් මදි වගේනේ.
1: කමක් නැහැ. ඉතින් හිතර ෆිට් එකක් ගන්න ඉතින් මෙල්ඩෝල් එකකටත් පුළුවන්කමක් තියෙනවා නේද?
0: නැත්තම් ගන්න
1: මොකද? ඔලුවේ කැක්කුම තියන ඉතින් හිතර ෆිට් එකක් ගන්න බෑනේ.
0: අහහ.
1: ඒක නිසා අනිවාර්යෙන් මෙල්ඩෝල් කාඩ් එකක් මේ ඔෆිස් එකේ පර්ස් එකේ පොකට් එකේ මතක තෝ තියාගන්න.
0: මොකද ඒක පැරසිටමෝල් විශේෂයක් වට එක්මත් සහනය ලබා දෙන්නත් මෙල්ඩෝල් සූදානම්ින් ඉන්නවා කියන එක මතක් කරන ගමන් අපි කෙටි විරාමයකට යමුනේ.
1: එනං ඉතින් වෙලාව මතක් කරන්න උදේ 7:00 විනාඩි 31යි දැන්.

0: ප්‍රීම් රේඩියෝ.
1: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලා ලියම කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද, එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයකින්.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා මෙතින් දන්න කියන GI box bar. උසස් මුතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධවන්න අමතන්න 011-2-864-012 Fiber Laser, CNC Laser, Plastic Laser සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාම පෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011-2-739-180
5: 89-1-893 Supreme Radio මගේ හඬ මගේ රට
4: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු.
6: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
4: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3

0: දේට ඇහෙන සද්ද අතරට
1: උදේ හතයි විනාඩි 38යි දැන් බලාව අපි සෝදානම් වෙන්නේ පුවත්පත් සිරස්සල මොනවද කියලා බලන්න. මොකද දීර්ඝ සතියන්තයකට පස්සේ මුණ මුණව ලංකාවේ වෙලා තියවද කියලා ඉතින් අපි කියන්නේ බෑනේ නේද?
2: අනිවාර්යෙන් අපි අද දිනමින පුවත්පතට ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරමු. ප්‍රධාන පුවත් සිරස්තලේ වාර්තා කරලා තියෙනවා සිටි බ්‍රෑන්ඩින් සංකල්පය නගර සංවර්ධනයට මිලියන 2500ක් නගර 10ක් කුඩා නගර 25ක් සංවර්ධනයට සැලසුම්. ඉතා හොඳයි නේද? හිතන්න ඔයාගේ නගරයත් ඔය අතන තියෙනවද කියලා නේද? ප්‍රධාන නගර 10ක් කුඩා නගර 25ක් සංවර්ධනයට සැලසුම් කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම හරක් කටාගෙන් අල්ලස්ගත් පිරිස්, පසුපස පොලිස් ඇස, දේශපාලනඥයින්, නීතිඥයන්, පොලිස් ලොක්කන් කෝටි ගණන් අරන්ලු. තාම හෙලිකිරීම අවසන් නැහැ කියලා තමයි කියලා තියෙන්නේ නේද? එළිය වෙන ජාමයට හොඳ හොඳ සෙල්ලම් බලා ගන්න පුළුවන් වෙයි වගේ නෙපු නේද?
1: මේ යන විදිහට නම් ඉතින් ගොඩක් ඒවා ආරංචි වෙයි වගේ නේ.
2: මෙන්න ඩෙංගු ගැනත් කියලා දිනවනේ පුවත් දිනමින පුවත්පත්.
1: අවවාද නැහැ ඩෙංගු බෝකොලොත් කෙලින්ම නඩු කියලා තමයි දිනමින පුවත්පත වාර්තා කරන්නේ.
2: නඩු දාන්න ඕනේ දැන් නඟුරු දාන්න පරක්කුලක් දන්නේ කාලේ නේද? ඒක තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒ වගේම අද දිනමින පුවත්පත වාර්තා කරලා තියෙනවා පොසොන් සමරන්න අනුරාධපුරේට මහා ජන ගඟක් ඡායාරූප සහිතව වාර්තා කරලා තියෙන අපි දැක්ක විශේෂම සමාජ මාධ්‍ය ජාලාවල විවිධ වීඩියෝ සංසරණ වෙනවා නේද? විශාල ජනගඟක්. පිහින්තල එහෙම විශාල ජනගඟකින් පිරීතිරි ගිහිල්ලා තිබුණා. අර ජනගඟ කියනට වඩා හොඳයි නේද බැතිමතුන් කියනවනේ. ජනගඟ නිකන් චන්දිරත් ජනගඟක් කියනවනේ නේද? පොලිස්පතිගේ විශේෂ මෙහෙයුමෙන් ලක්ෂ 50ක් පරීක්ෂාවට වරෙන්තු කරුවන් 74,000ක් දැලේ කියලාත් ඔන්න වාර්තා කරලා තියෙනවා. එන වරෙන්තු ලබාගෙන තියෙන පිරිසක් තමයි මේ විදිහට දැලේ දැලට අසු කරගෙන තියෙනවා කියලා කියන්නේ. රටපුරා සිනමා ශාලා ඉදිකිරීමේ වැඩපිළිවෙලක් යනවලු. ඒතෝර දැන් අර තියෙන සිනමා ශාලාවලට මොකද වෙන්නේ?
1: හැබැයි ඊට වඩා හොඳයි නේද චාම්බර මේ සිනමා ශාලා වෙනුවට සිනමා නිෂ්පාදනය කරන අයට විශේෂ මේ දේවල් ටිකක් ලබා දෙන එක.
2: අනිවාර්ය නැහැ සිනමා ශාලාත් හැදෙන්න ඕනි. හැබැයි දැන් අර අපි දන්න පරණ සිනමා ශාලා තියෙනවනේ. පරණ කියන්නේ බිල්ඩින් වල පරණ නෙමෙයි. අවුරුදු ගාණක් ඉතින් මේ බොහොම මාරුවෙන් මේ සිනමා කර්මාන්තය රැකගෙන පිරිසක් ඉන්නවා නේද? ඒ අයට මොකක් හරි දිරිමත් කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි. මෙන්න මේ බීමත් රියදුරන් සම්බන්ධිනුත් කියලා
1: තියෙනවා. මම මේ බයමගේ තාම බලේ මොකක් මට බිද්දුවක් අඩුවෙන් පේනවද වැඩියෙන් පේනවද කියලා. 2026 මුල් මාස 6ට බීමත් රියදුරෝ 65,000ක් කොටු වෙති කියලා තියෙනවා. යසයි.
2: බීමත් රියදුරෝ පමණයි නේද?
1: හොඳයි.
2: අර වෙන වෙන මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා තියන අයත් නෙවෙයි මේනේ. බීමත් රියදුරන් විතරක්. ඒ ඔක්කොම එකතු කරාම හොඳ දැනක අපි ඉන්න රටක් විදිහට නේද? අපේ රටේ ඉතින් මාර්ගවල ඉතින් අනතුරු වෙන එකයි අහන්න දෙයක්ද? බීමත් රියදුරෝම මේ මාස ටිකට 65,000යි. තව අනිකුත් තියෙන මත්ද්‍රව්‍යෝ විෂ වගේ දේවල් පානය කරලා යන කට්ටිය කොච්චරයක්ද නේද? අපේ රට ඡන්ද කාලයේදී සංවර්ධනයේ පාරාදීසයක්, බලය ගත්තට පස්සේ බොරුවේ පාරාදීසයක්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා තමයි කියන්නේ. හොඳටම තරහ ගින් වගේ නේද?
1: ඇත්ත ඇත්ත. ඡන්ද කාලෙදි ගොඩාක් අය ඉතින් ගොඩාක් අය කියන්නේ 100%ක් වගේ ඉතින් එක එක දේවල් කියනවා. ගොඩාක් දේවල් කියනවනේ ඉතින් නේද?
2: කියනවා ඉතින්. ඒ පැත්තෙත් කිව්වා මේ පැත්තෙත් කිව්වා හැම පැත්තම කිව්වා නේද?
1: හැම පැත්තම ඉතින් ওই දේවල් ටික කියන්නේ චාමර එන්නේ ඉතින්.
2: දුන් පොරොන් දිටු කළා නම් මේකද කේතුම තියෙද? කේතුම තියෙත් උඩ.
1: උඩ. ආයේ යන ජපානි සිංගප්පූර මොනවාද?
2: කේතුම තියත් පරාදයි. රටේ ආර්ථික ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ රජයේ වැරදි කළමනාකරණේ. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහත්තයා තමයි කියන්නේ. ඒ වගේම ඔන්න තවත් කියලා තියෙනවා මේ හෝමුස් අර්බුදය සම්බන්ධයෙන් නිපු. හෝමුස් අර්බුදය විසඳේද ප්‍රශ්නාර්ථයක් ඉදිරි කරලා තියෙනවා. ප්‍රහාර අත්හිටුවයිද අමරිකා ඉරාන සාකච්ඡා අද දූහා නුවරදි. මේක නම් දැන් ඇත්තටම අපිටත් කියලා තියලා තියෙන්නේ නේද?
1: නිකන් දැන් දැන්න නිකන් අර මේ අනේ මන්ද කුණු ගොඩක් වෙලා ඒක දැන් ගඳ ගහනවා හතර අතේම. එහෙම තමයි වෙලා තියෙන්නේ.
2: වත්කම් බැරකම් සම්බන්ධෙනුත් කියලා තියෙනවා.
1: වත්කම් බැරකම් ප්‍රකාශ දීමට ඇති කාලය අදින් අවසන්. නොදුන්නොත් දඩ සහ නඩු.
2: නොදුන්නොත් දඩ සහ නඩු කියලා තමයි කියලා තියෙන. ඒක නිසා අනිවාර්යයෙන්ම දෙන්න. ඒ අතර කියලා තියෙනවා විභාග දෙපාර්තමේන්තුව ඩිජිටල් වෙයි කියලා. හොඳයි ඉතින් අපි එහෙම යුගයකන දැන් ඉන්නේ නේද? ටික ටික පරක් වෙලා හරි කමක් නැහැ. අපි හරි මාවතර යනවනම් ඒක තමයි වෙන්න ඕනි කාරණාව. ලංකාදීපය කියලා තියෙනවා වත්කම් ප්‍රකාශ දෙන්න පිරිස වැඩි වී වෙබ් අඩවිය හිර වෙලා කියලා. අප එහෙම තමයි වෙබ් අඩවි. ලෝකෙ කොහෙ නැතුනත් අපි වෙබ් අඩවි එක පාට බිඳ වැටෙනවා, එක පාට හිර වෙනවා, එක පාට මොකද්ද හැකර්වරු වෙනවා නේද? ලෝකෙ තියෙන ඔක්කොම වසංගතරික අපේ වෙබ් අඩවිවලට තමයි එන්නේ. මජ්ජාවාරමෙන් ගිනියවියක් සමග මාට්ටු කියලාත් වාර්තා කරලා තියෙනවා. ඒ වගේම තවත් වාර්තා කරලා තියෙනවා විශේෂයෙන්ම මේ පෙරහැරවල් මේ සාමාන්‍ය මේ අනුරාධපුරයේ පොළොන්නරුවේ තිබුණු ජනගංග සම්බන්ධනුත් වාර්තා කරලා තියෙනවා. ප්‍රධාන වශයෙන් ඔය කාරණාව තමයි කියන්නේ. ඒ වගේම ලංකාදීපේ කියනවා ඉන්ධන වර්ග දෙකක මිල පහත තමයි කියලා. දැඩි උණුසුමෙන් යුරෝපයේ 1300ක් මරු දකිති කියලාත් වාර්තා කරනවා. මොකද්ද මේ අපි ඒක ඉදිරියට බලමු කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. කොහොම හරි යුරෝපයට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් තියෙනවා. 21 වන දා සිට මේ දක්වා මරණ 1300ක් වුණ සිදුව තියෙනවා කියලා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ තත්ත්වය සම්බන්ධයෙන් අපි ඉදිරියට බලමුනි මොකද කතා කරන්න තියෙන්නේ අපිට කියලා, සහ අපේ රටේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ වගේම ලෝක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සංගමය මොකද මේ සම්බන්ධයෙන් කියන්නේ කියලා අපි බලමු ඉදිරියට.
1: එහෙනම් ඉතින් අපි එකත් එක්කම ලෑස්ට් එකට විරාමයකට යන්න, විරාමයකට කියන්නේ සින්දුවකට යන්න, සින්දුවකින් පස්සේ විරාමයකට ගිහිල්ලා අපි ආපහු අපේ කතාවත් එක්ක එකතු වෙමු. දෙකට මහගෙන ඉන්න මේ සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ. ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin ta ta ta kin

0: සුප්‍රීම් රේඩියෝ ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකා.

0: පෙරලිකාර සඳුදා.
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා. හරි
0: සුවබර අඟහරුවාදා.
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
3: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල.
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
6: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට.
7: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
8: සුවඳ දැනි දැනි දැනෙනවා.
6: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
7: සතියේ දිනවල රාත්‍රී 7ට
9: අනුග්‍රහය
10: එන්න පිය.

0: රස පිරඩු කතා අරගෙන උදෙන්වා. උදේ 7යි වෙනාඩේ 55යි දැන් බලාව. අපි ළඟ පැහැට යනවා තව විනාඩි 5කින්. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනේ NLB ධන නිධානය ගැන. ඔයාව කෝටිපතියෙක් කරන්න බලාගෙන ඉන්නවා NLB ධන නිධානේ. ඔයා එනකම් ඔයා වියදම් කරන රුපියල් 40කට ඔයාට හම්බ වෙන ගාණ කොහොමද කියලා හිතන්නකො.
1: අනිවාර්යයෙන්. ඉතින් ඒක නිසා තමයි ජාතිය මහා ධන සම්පත කියලා ධන නිධානේ ලොතරැයියට කියන්නේ නේද? ඒක සාක්ෂි සහිතවම අපිට කියන්න පුළුවන්. මොකද මැයි මාසේ 29 වන සිකුරාදා කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාගලාභී කඳ උඩරටින් බිහි කළා. ඒ කියන්නේ ඊළඟ වාසනාවන්තයා අනිවාර්යෙන් ඔයා වෙන්න පුළුවන්. ඉක්මන් කළා ටිකට් එක ගන්න. මොකද තාම වාසනාවන්තයා අපිට කිව්වේ නැහැ. ඒ කියන්නේ තාම අවස්ථාව තියෙනවා. හරි, විශේෂම කාරණාව තමයි දැන් මේ කෝටිපතියෙකු 20 ලක්ෂපතියෙකු 10 ලක්ෂපතියෙකු කරවන අතරතුරේදී දැන් සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් ඔයාට හිමි කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි අපි ගන්න මේ ටිකට් එකෙන් අපේ රටේ ජාතික ඒකාබද්ධ අරමුදලට ඍජුම දායකත්වයේ සපයනවා රටේ සංවර්ධනය වෙනුවෙන්. එනිසා ඔය සංවර්ධනයට අතුරුදෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. වැඩි වැඩියෙන් ඒක නිසා ජාතියේ මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයි පත් මිල දී ගන්න.
0: එහෙනම් ඉතින් ඒ ගැන මතක් කරන ගමන් කෝටිපතියෙක් වෙන්න හිණ දකින්න ජාතික ලොතරැයි මණ්ඩලයත් එකතු වෙන්න. ඒක හැබැයි කරගන්න කියනක මතක් කරන ගමන් අපි යනවා තවත් ලස්සන සින්දුවක් අහන්න. දෙකට බහගෙන ඉන්න මේ සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ.

0: අලුතක් වෙලා උදෑසනටයි.
1: සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය.

0: උදේට ඇහෙන සද්ද අතරට වෙල්කම් ෂෝ.
1: අපේ දෙවනි පැයට අපි ඇවිත් තියෙන්නේ බලාව දෙයටයි විනාඩි 6යි. මතක් කරන්න ඕනේ මේ පැයේ මුලින්ම ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලය අපිත් එක්ක මේ ගමන යන්න එකතු වෙලා ඉන්නවා කියලා.
2: ඒ වගේම තමයි ඉතින් මෙල්වා RB500 ගැනත් මතක් කරන්න මොනිවාර් මෙල්වාවිත් එක්ක ඉන්නවා මේ ගමන යන්න.
1: අද අපි යනවනේ ඇවිදින්න.
2: යන්න ඕනේ අනිවාර්යෙන් ඉතින් අපි.
1: එහෙනම් ඉතින් අපි යමු දේපාන්දර ඇවිදින්න.
3: Travel with Supreme.
1: අද අපි කොහෙටද එකයි යන ලෑස්ත වෙන්නේ?
2: ඔය සාමාන්‍ය මට මතකයි වාර මේ ග්‍රීසාහි පිරමීඩ සම්බන්ධයෙන් එහෙමත් කතා කරා නේද? එහි ඔටුන්න හිමි කුමාරයා ගැන, එහි මමී ගැන, නේද ඒ යුගය ගැන කතා කරන්නේ දියුණු යුගයක් තමයි තිබිලා තියෙන්නේ කියලා නේද නිම්පු?
1: ඔව්.
2: අද මම ඔයාව ඒ වගේ තැනකට තමයි කරගෙන යන්නේ. සමහරවිට මේ කතාව අහලා ඇති. හැබැයි තිංගු අනුරාධපුරයේ පැත්තේම කොළඹ ඉඳන් යන කට්ටියටම ලේසියෙන් පහසුවෙන් යන්න පුළුවන්. ලංකාවේ අපිත් ඒ වගේ දියුණු ශිෂ්ටාචාරයක් පහු කරගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා කියන්න පුළුවන් හොඳම සාධකයකට තමයි මම යන්නේ. අද මම යන්නේ ඔයාව එක්කරගෙන ඉබ්බන් කටුව මහා ශිලා සුසානයට. ඉබ්බන් කටුව මහා ශිලා සුසානය තමයි දැනට ලංකාවේ අපි හොයාගෙන තියෙන සුසාන අතරින් පැරණිතම සුසාන අතරට එකතු
1: වෙන්නේ.
2: මේක නෙවෙයි අයිති වෙන්නේ මහා ශිලා යුගයට. ඒ කියන්නේ අපි මේක විද්‍යාත්මකව කිව්වොත් එහෙම මෙගලිතික යුගයට. මෙගලිතික් කියලා තමයි කියන්නේ. මේක ග්‍රීක භාෂාවෙන් තමයි කැඩිලා එන්නේ. මේ සුසානයට යන්න හේතුව තමයි ඔයාව අපේ ශිෂ්ටාචාරයේ දියුණුව කොච්චරක් තියෙනවද කියලා මට කියන්න ඕනිකම
1: තියෙනවා.
2: දැන් අපි සාමාන්‍ය අපේ ලංකාවේ විජය රජතුමාගේ පැමිණීමත් එක්ක අපි කතා කරන්නේ ගොඩක් දේවල් නේද? හැබැයි ඉතින් විජය රජතුමා ලංකාවට එන්න කලින් ඉඳන් අපේ ශිෂ්ටාචාරයේ පොහොසත් දියුණු ලක්ෂණ තිබිලා තියෙනවා. මෙතන සුසානයට ගියාට පස්සේ හම්බෙන්නේ වට නිකන් මේ සුසානයක තියෙන අර මේ ඇටසැකිලි විතරක් නෙවෙයි. ඒ කාලේ හිටපු මානවයන් භාවිතා කරපු ආභරණ පව ඔයාට මෙතනදී බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ ආභරණ අතර පබලු තියෙනවා. හරිද?

0: එතකොට ඒ අභරණ අතරේ ඔය විවිධ මැටි බඳුන් තියෙනවා. ඒ වගේම විශේෂම කාරණාව ඒ කාලෙදී කාන්තාවන් මේ මුහුණ අලංකරණය කරගන්න ගත්ත ආලේපන, කියන්නේ මේකප් නේද? ඒ වගේ දේවල් වල සාධකත් මේ සුසාන භූමිය වලින් හොයාගෙන තියෙනවා. එතකොට හිතන්නකෝ අද විතරක් නෙමෙයි නේ. දැන් ගොඩක් අය තැනේ දැන් තමයි ශිෂ්ටාචාරයේ දියුණුව, අපි තමයි දියුණුව මිනිස්සු කියලා හිතාන ඉන්නේ නේ.
1: කාලේ ඉඳන්ම මොන මොනාහර දැන් ගෑන් ළමයි හොයාගත්ත චාමර ලස්සනට ඉන්න. මොනවා වුණත් ගෑන් ළමයි කැමති ලස්සනට ඉන්න.
0: හැබැයි ඒවා දැන් වගේ විපරිත දේවල් නෙමෙයි. ස්වභාවික දේවල් වලින් හදාගත්ත ඒවා තිබිලා තියෙන. හරිද?
1: එහෙම කියන්න එපා. හරිද?
0: දැන් මෑතකදී කළ කැණීම් අනුව විශේෂම හොයාගෙන තියෙන අනිපු සුසාන ගර්භ 47ක්. හරි, එයින් 26ක් ශිලා මංජුසා සුසාන විදියට තමයි හඳුන්වන්නේ. ඒ වගේම බරණි සුසාන 21ක් හමු වෙලා තියෙනවා. මේ සෑම බරණිකම වගේම වල සිරුරවල අස්ති පවලු සහ ආභරණ කොටස් මෙවලම් ආදිය තිබෙනවා කියලා තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරලා
1: තියෙන්නේ.
0: අදලත් ඔයාලට ගියොත් බලාගන්න පුළුවන්කමක් තියෙනවා.
1: සාමාන්‍යයෙන් චාමර මේ ගීසා පිරමීඩවල ඔය හැමදේම තැන්පත් කරන්නේ ඒගොල්ලොන් හිතුවානේ මරණයෙන් පස්සෙත් යන්නේ ඒගොල්ලොන් ඒ වගේ ජීවිතයක් ගත කරන්න ඕනේ. ඉතින් ඒ නිසා යාලට අයිති කරන දේවල් ටික යාලට දෙන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා රන් පුටු දුන්නා, ඊට පස්සේ රන් ආභරණ දුන්නා, ඒ වගේ ගොඩාක් දේවල් තිබ්බනේ, රත්තරන් ඇඳවල් පවා සමහර තැන්වල තිබ්බනේ. ඉතින් ඒ වගේ හැමදේක්ම දුන්නේ මරණයෙන් පස්සෙත් සැපවත් ජීවිතයක් ඔවුන්ට ලබා දෙන්න ඕනේ කියලා. ඉතින් මේ වගේ දේවල් ඇයි තැන්පත් කරලා ඇත්තේ? සමහරක් විට ඒ අයගේ ශේෂ වස්තු ටික වෙන්න තිතන වල දාන්න ඇත්තේ නේද?
0: ඒ කාලේ මොකක් හරි එහෙම තියෙන්නේ නැති නේද? දැන් අපි මේක සාමාන්‍ය අපි දලවශයෙන් ගත්තොත් එහෙම අදින් අවුරුදු කීයක් විතර පරණද කියලා. දැන් මේක අපි සඳහන් කරන්න ඉපු විශේෂයෙන්ම මේ මහා ශිලා යුගයේවත් මෙගලිතික යුගය කාලවකවානු ගත්තාම ක්‍රිස්තු වර්ෂ වලින් ගත්තොත් 700 ඒ වගේම පූර්ව 300ත් අතර කාලේ.
1: කියන්නේ
0: ක්‍රිස්තු පූර්ව 700ත් ක්‍රිස්තු පූර්ව 300ත් අතර කාලේ. ඒ කියන්නේ අදින් වසර 2300ක් 3000ක් එහෙම නැත්නම් 2700ක් 3000ක් අතර කාලයට වගේ ආයි තිනවා කියලා තමයි මේක කාලවකවානු නිර්ණයකලොත් අපිට හිතාගන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි දල වශයෙන් ගම්බුකුණි පොය 2500 3000 අතර කාලේ 2500ක් කියලා. අදින් වසර 2500ක්. අපිට හිතාගන්නවත් බෑ ඇති නේද ඒ කාලේ මානවයන්ගේ දියුණු ලක්ෂණ කොච්චර තිබුණාද කියලා. දැන් මෙතන වැදගත්ම කාරණාව තමයි ඒ රෝවා කිව්වා වගේ. යාලගේ ආභරණ යාලා භාවිතා කරපු ගොඩක් දේවල් එතන තමයි එකතු කරලා තියෙන්නේ. මේ සුසානේට එක තනිකරම මේ අර අපි හදන පෙට්ටිය වගේ සුසානේ ගල් වලින් තමයි ආවරණය කරලා තියෙන්නේ. අදර ගියොත් උඩ බලාගන්න පුළුවන්කමක් තියෙනවා. ගොඩක් දුර යන්න නැහැ. ඔයා ගලේ වෙල පහු කරලා යනකොට දඹුල්ල පැත්තට ඉබ්බන් කටුව හම්බෙනවා. ඉබ්බන් කටුව ජලාශය කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ ජලාශයක්. එතකොට උතනින් ගිහිල්ලා ඔයාට යන්න පුළුවන්කමක් තියෙනවා සුසානේ පාර අයිනෙම වගේ තියෙන්නේ. එතනින් පොඩ්ඩක් ඇතුළට ගියාට පස්සේ යාලා ඒ කාලේදී යාලාගේ ගම්මානයේ විදිහට යාලා තියාගෙන හිටපු ගම්මානයකටත් යන්න පුළුවන්කමක් තියෙනවා. අද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේක ආරක්ෂා කරමින් තියෙනවා. ඉතින් ගොඩක් අයට මග ඇරිලා ඇති මේ ගමන. අපේ ශිෂ්ටාචාරයේ දියුණු බව බලන්න නේද? ඒ වගේම ඉතින් අපි විතරයි ඔය නූතන ලෝකයේ මේකප් කරන්න වගේ හිතාගෙන ඉන්න කට්ටිය ඉන්නව නේද? ඊට කලින් ඉඳන් මේ දේවල් තිබිලා තියෙනවා මේ ලෝකේ නේද?
1: ඔව්, සාමාන්‍යයෙන් එක එක දේවල් පාවිච්චි කරලා තියෙනවානේ චාමර. කුංකුම වෙන්න පුළුවන්. ඒ දේවල් සමහරක් කරවට දන්නෙත් නෑ මොනවාද කියලා. ඒ වුණාට ඉතින් ඒව පාවිච්චි කරලා තියෙනවා ඉතින්.
0: ඉතින් අදින් වසර 3000කට විතර ඈත අතීතයේදී මානවයාගේ දියුණුකම, ඔවුන්ගේ තිබුණු ශිෂ්ටත්වයේ වගේම ඔවුන්ගේ අර තිබුණු ඒ විවිධ දේවල් වල ඇදහිලි විශ්වාසමේ ගොඩක් දේවල් අපිට ශේෂ වෙලා තියෙන ලංකාවේ සා ඉතිහාසයේ තා හොඳ සාක්ෂියක් ඉබ්බන් කටුව සුසානේට ගියොත් වාට බලාගන්න පුළුවන්කමක් තියෙනවා. තරහ වෙන්නව උදේ පාන්දර සුසාන ගැන කිව්වා කියලා.
1: මම කියන්න ගියේ ඔයාට මම මොනහර කිව්වොත් තමයි මෙතන මේ උදේ පාන්දර ඕවගෙන කියවන්න එපා කියලා. හැබැයි ඔයාට තමයි ඉතින් මෙතන මේ හා කියන්න
0: ඕන. මහගම සේකර කියලා තියෙනෝනේ සුසානේ නොවේ ආරම්භම සමා වෙන. තිඹිරිගේ නොවේ ආරම්භම සුසානේ නොවේ අවසන. ඉතුරු ටික ඕනේ නැහැ. ඉතුරු ටික වහුනේ අරග ඉතුරු කොටසත් කිව්වා වගේ වෙනවනේ නේද? කොහොම හරි ඉතින් මානවයාගේ දියුණුකම, මානවයාගේ ශ්‍රේෂ්ඨත්වය, සංස්කෘතිය දියුණුකම බලා ගන්න තියෙන හොඳම සාධකයක් ඉබ්බන් කටුව සුසානේට අනිවාර්යෙන් ඉතින් අනුරාධපුරයේ පොළොන්නරුවේ පාරේ යනවනම් අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න ගලේ වල පහු කරලා.
1: ඔය එහෙම එහෙ ඇවිදින වෙලාවට වෙලාව ඉතින් නිකං අපතේ නොයවා ඔය වගේ තැන් වලටත් ගිහිල්ලා පොඩ්ඩක් බලලා එන්න. ඒක ගැන මතක් කරන ගමන් එහෙනම් හෙට දවසේදීත් අපි තවත් ලස්සන තැනකට යන්න ලෑස්ති කියන එක මතක් කරලම සින්දුවකට යන්න ලෑස්ති. දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හගෙන ඉන්න.
2: Travel with

0: කොහොද මැද තියෙන නැවක් ගෙලෙන්නේ? ඒ වටේ වතුර තියෙන නිසා නෙවෙයි. ඒ වතුරට නැව ඇතුළට එන්න ඉඩ දෙන නිසායි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි පැඩි වෙලා.
1: අංක 1යි ලග්න 1යි.
2: 100ක්ම ඔබ යකේ.
1: අංක 2ක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
2: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
1: ඔයන්නේ පඬිතු නෝන
2: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ
3: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා
1: හදමු
3: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ
1: දෙන්නම් කොහොඳ වර්ගයේ
3: නෑ මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බා
4: මෙන්වා බෙති දන්න කියන GI බොක්ස් බා
5: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
6: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
7: එම මෙහෙම
8: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
6: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද පවසව
9: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
6: ඈ හැබෑවට
10: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කපේ විත් නිමේෂා
11: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන් හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ
3: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ
12: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන් ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි
12: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ
13: ජීවිතේට සිහින තියෙනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක් මේ NLB ධන නිධානය ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තියාගේ දිනාගත් මැදිරිගිරියේ චන්දන කුමාර මහතා
14: මගේ නම චන්දන කුමාර මම මැදිරිගිරියේ මම හැමදාම වාගේ ටිකට් ගන්නවා ඒ අතරින් ධන නිධාන ටිකට් එක මට ජයමල්ලක් ලැබුණා ඇත්තටම සතුටුයි ඉතින් අපි වගේ දුෂ්කර පලාදකට මේ වගේ ටිකට් එකක් ඇදලා උදල් අතින් අපේ ජීවිතය වර්ධනය කර ගැනීමට ඒ මුදල අපේ ජීවිතයට අපි යොදා ගන්නවා ඇත්තටම ජාතික ලෝතරය මණ්ඩලයට මේ වෙලාවේ මම බොහොමත්ම ස්තුති ප්‍රකාශ කරනවා මම සාමාන්‍යයෙන් උදේට වැඩට යනකොට ටිකට් දෙක තුනක් ගන්න ටවුන් එකේ එහෙම අරගත් එකක් තමයි මේ ඇත්තටම ලැබුණේ අතාරින්න එපා මේ වගේ ලොකු දිනුමක් අපට එකපාරට ලැබෙන්නේ නැහැ ඒකින්ද රුපියල් 40කට දිනුමක් ලබා ගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න
13: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB 89.1 89.3

0: උදෑසන විනාඩි 24යි දැන් වෙලාව. සමහර මිනිස්සු කියවන්නේ චාමර ඉක්මන් කොටයි කියලා. ඇත්තටම සමහර තැන්වලදී ඉක්මන් කොටයි තමයි. හැබැයි තවත් සමහර තැන්වලදී අපි ඉක්මන් වුණේ නැත්නම් චාමර අපිට ගන්න තියෙන හොඳම දේ නැති වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අවස්ථාව ඔයා තේරුම් ගන්න ඕනේ. මේ අවස්ථාවේ මම ඉක්මන් වෙන්න ඕනද? එහෙම නැත්නම් මම මගේ ගමන පාඩුවේ යනවාද කියන එක ඔයා තෝරගන්න ඕනේ. ඔය අවස්ථාව තෝරගන්න බැරි එකනේ ගොඩක් අය තියෙන ප්‍රශ්නේ. හැබැයි ඔය අවස්ථාව හරියටම තෝරගත්තොත් මම මේ වෙලාවේ ඉක්මන් වෙන්න ඕනේ මොකටද? ඒකින් මට හම්බෙන්නේ මොකක්ද කියන එක ඔයා තේරුම් ගත්තොත් අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන්කම තියෙනවා ඒ අවස්ථාව හරියටම හොයාගෙන ඉක්මන් වෙලා ඔයාට අදාළ කරන දේ ගන්න. එහෙම නැතුනොත් ඉතින් ඔයාට අවශ්‍ය කරන දේ අතෑරලා යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ඔයාට නැති වෙනවා වෙන්න පුළුවන්. දැන් හිතන්නකෝ, දරණ නිදහනේ සමහරක්කට චාමර අද දවසේ වෙන්න පුළුවන් ඔයාට මේ වාසනාව දෙන්නේ. හැබැයි ඉතින් ඔයා එකට ඉක්මන් වෙන්න නැතුව ඔයාට හම්බ වෙන්න තියෙන වාසනාව වෙන කෙනෙක්ට හම්බ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔය දරණ නිදහනේ වගේ දේවල් වලට පරක්කු වෙවි ඉන්න එපා ඉක්මන් වෙන්න.
1: ඉක්මන් කියලා කියන්නේ මේ දුවල යන්න කියලා නෙමෙයි මේ කියන්නේ.
0: නෑ නෑ.
1: නැත්තම් අපි පාරවල් දුවල යන්න දියා මේ හිමීට යන්නවත් බැරුව තත්ත්වයක් නේ තියෙන. කොහොමරි ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි කූඩුවක් ළඟට ගිහිල්ලා ඔයා. අද දවසේ ගන්න ජාතික මහා ධන සම්පත ධන නිදහනේ ලොතරැයි. කෝටි ගානක දිනුම් අවස්ථා තියෙනවා කියන්නේ ප්‍රධානතම හේතුව තමයි ගිය මාසේ 29 වන සිකුරාදා කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාගලාභිය කඳ උඩ රටින් බිහි කළා. කෝටි 12.4ක් හොඳේ. ඉතින් ඊළඟ වාසනාවන්ත ඔයා වෙන්න පුළුවන්. ඒ වාසනාවන්තයා වීමේ සිහිනේ අත්හරින්න එපා. මොකද වෙන කාටවත් දෙන්නත් එපෝයි අවස්ථාව. කෝටිපතියෙකු විසිරක්ෂපතියෙකු වෙන ගමන් ඔයාට දැන් සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කරගන්න පුළුවන්කමක්
0: තියෙනවා.
1: මේ සියලු අවස්ථා දෙන්න ඔයාව ජයග්‍රහකයෝ කරවන්න ඔයා වාසනාවන්තයෙක් කරන්න. අනිවාර්යයෙන්ම ජාතික මහා ධන සම්පත ධන නිදහනේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් ගන්න.
0: හැබැයි ඉතින් මේක දින චාමර ඔය ඕන තරම් මේ වෙලාව තියෙන ඔයාට අනිත් කට්ටිය මේ පස්සෙන් ඇවිල්ලා බලන් ඉන්නේ නැහැ. කේක දේවල් කරන්නේ නැහැ. මොකද කසාගලි ග්‍රීන් සුපේකි එහෙම ඔයාට මේ හදිස්සිය බඩු ගන්න කියලා කවුරුත් කියන්නේ
1: නැහැ.
0: නිවේ සනසිල්ලේ එහෙම කලබලයක් නැහැ. මේ හිමීට ඔයාගේ බර ටික තෝරගෙන ඉවර වෙලා ඒකට අවශ්‍ය කරන ඩිස්කවුන්ට් ටික වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකට අවශ්‍ය කරන බාණ්ඩ වල ගාන හරියට හදාගෙන ඔයාට පාඩුවේ වැඩ ටික යන්න පුළුවන්. කවුරුත් මේ ඔයා හොරෙන් ගන්න
1: දැන් සුපිරි වෙළඳසල් ජාලි කියන මේ සංකල්පේම නිපු තියෙන්නේ මේ අර අපිට නැත්තම් පිට පොළොට ගිහිල්ලා කෑකෝ ගහන ഘോഷාකාරය වටපිටාවක බඩු ගන්න බැරි නෑනේ නේ.
0: ඔව්.
1: එහෙම පුළුවන්. හැබැයි ඊට වඩා අපිට පොඩ්ඩක් හිත ටිකක් එක තැනක තියාගෙන නේද? ටිකක් දින ප්‍රශ්න ටිකක් අමතක කරලා නේද? ඒ වගේ ටිකක් අර අපේ හිත ටිකක් සංසුන් කරගන්න තැනක් නෙමෙතන නේද?
0: නිදහසේ බර ටික ඔක්කොම ගන්න පුළුවන් ශාමර. දැන් පොලට යන කට්ටියත් ඉන්නවා සමහරක් කාලවලට. හැබැයි ඉතින් පොලට ගිහිල්ලා වෙලා පොඩ්ඩක් කලබලයි. කොතනින්ද ගන්නේ? ආ මේ මෙතනින් කතා කරනවා, අතනින් කතා කරනවා. දැන් ඉතින් මම මොකද ගන්නේ? එහෙම කියලා හිතනවනේ ශාමර. කලබල වටපිටාවක් ඇදෙනවා පස්සේ අන්තිමේදී එළියට එනවා සමහර මිනිස්සු මුකුත්ම ගන්න නැතුව. ඇයි ඉතින් අර කලබල වෙච්ච ගමන් එකපාරටම මං ගන්න ඕනේ මොකක්ද කියන එකත් අමතක වෙනවා.
1: සමහර මුදල ඇල්ලලා දිහා බැලුවොත් මල්ලට දාලා ඉවරයි නේද බඩු මල්.
0: සෝ මල්ලට
1: දාලා
0: අපි ටිකක් වෙලාගෙන් කල්පනා කරනවා කොහොමද මේ ගාන හැදුවේ කියලා. දැන් මෙහෙම 500ට ගාන කියනවා. හරිද? 500ට ගාන කිරිවෙලා කීයද මගෙන් ගත්ත කියලා.
1: වට්ටක්ක කීයද කියලා හෙවොත් වට්ටක්ක කිරලි ඉවරයි.
0: එහෙම දේවල්
1: තියෙනවා. සමහර අය හොඳේ. ඉතින් ඒ වගේ ඉතින් ටිකක් අපහසු වෙන සමහර වෙලාවට නේද? ඒක නිසා ඉතින් සුපිරි වෙළඳසල් ජාලයකට අනිත් ඉතින් රෑ වෙලා පොළවල් තියෙන්නේ නැහැ නේ. රෑ 10 11 වෙනකන් මේ කැලේ පොළ තිබ්බට නේද?
0: ඔව්.
1: මේ ඒක නිසා ඉතින් කසාගල ග්‍රීන් සුප් එකට යන්න ඔයාලට වෙනස්ම සුපිරි වෙළඳසල් ජාලයක අත්දැකීම විඳ ගන්න පුළුවන්. අර කිව්වා වගේ ඉතින් අඩු මිලට ඒ වගේම විශ්වාසදායී බහන් වලට ගන්න පුළුවන් කමක් තියෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගේම grocery item හැමදේම තියෙනවා. ඒ නිසා පවුල හැමෝමත් එක්ක යන්න මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල ගම්පොල කියන තැන්වල ශාඛාවන් තියෙනවා.
0: දැන් සාමාන්‍යයෙන් චාමර මේ පොලට ගියාට පස්සේ අපිට ඒ ඔක්කොම එකම තැනකින් ගන්න බෑනේ. එළවලු ජාතිනේ ගොඩක් වෙලාවට ගන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි ඉතින් අර අනිත් ඔක්කොම ගන්න විදියක් නැහැ. ඒ නිසා මේ ඔය හැමදේම ගන්න ඔයා යන කසාගල ග්‍රේන් සුපර් එකට ඒක මතක් කරන්න ගමන් මතක් කරන්න ඕනේ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ගැන. මොකද මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ ඔයාට හොඳම නිර්වද්‍යම වෙල්ඩින් සේවාවක් ලබා දෙන්න පුළුවන් එකම කෙනා.
1: අනිවාර්යෙන් අවම ලෝබර අවම දුම් විමෝචනයේ බලශක්ති කාර්යක්ෂමතාවය නිසා වඩ පිරිපහදු නිර්වාද්‍ය වෙල්ඩින් සේවාවක් ලබා ගන්න පුළුවන්. අනිවාර්යෙන් මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තෝරගන්න වගේ කර්මාන්තය සාර්ථකව විශ්වාසනීය විදිහට කරගෙන යන්න ඔයාට හොඳ අවස්ථාවක් තමයි මෙල්වා හදලා දීලා තියෙන්නේ. ඉතින් මෙල්වා නම කිව්වමයි අහන්න දෙයක් නෑ විශ්වාසය ගැන.
0: මෙල්ව නම කිව්වම පස්සේ GI pipes මතක් වෙනවා නේ චාම්බර්. GI pipes මම මොකක්ද කිව්වේ? pipes pipes
1: GI බට කියනකට අමාරු.
0: GI බට GI බට තියෙනවා මේ පොස් අපිට පොස් වෙන්න බෑ කවදාත් පොස් වෙන තමයි වෙන්නේ. GI බට වාර ගන්න පුළුවන්කම තියෙනවා. මොකද ඉතින් 100,000ක් විශ්වාසයි මෙල්ව GI බට අපේ SLS ප්‍රමිතීන්ට අනුව තමයි හැදෙන්නේ. ඒ නිසා ඔයාට අර හිතේ කහටක් තියාගන්න ඕනේ නෑ. ඒ නිසා මෙල්ව GI බටත් ඔයා අනිවාර්යෙන්ම
1: තියාගන්න. කහට නෙමෙයි මල බැඳින්න මල.
0: මල හිතෙන් මල තියාගන්න ඕනේ නෑ.
1: මල බැඳින්නේ නෑ ශක්තිය වැඩි. ඒ වගේම ওই විවිධ පීඩනයන් වලට සියල්ලකට මොරොත්තු දෙන විදිහ තමයි මෙල්වා GI බට හදලා
0: තියෙන්නේ. එහෙනම් ඉතින් අපි එකත් එක්කම යනවා සින්දුවකට. දිගටම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කෝල් එකක් ආවා අපිට. කෝල් කරන මහත්මයා හරි මහත්මිය හරි අපි කතාවේ හිටියේ. තව පොඩි වෙලාවකින් කෝල් එක ගන්න.

0: ප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනවා. කිරිපත් ගොඩ, චාර්නික බ්‍රාස්ටේනස්, සරුමේරු, දොරලො, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
2: සමරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0 7 6 18 22
3: පෙරලිකාර සඳුදා
4: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
3: සුවබර අඟහරුවාදා
5: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
3: හැඩකාර බදාදා
6: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ
3: රස පිරි බ්‍රහස්පතින්දා
7: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරල
8: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
2: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට 89.1 ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු.
9: ඩෙංගුන රෝගය සඳහා සුදුසු යැයි ප්‍රචාරය වන අත්පෙහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වලකින්න. තද උණ වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3

0: රස පිරඩු කතා අරගෙන උදෙන්වා. අද ඉතින් චාමර මේ ජාතික ලොතරැයි මණ්ඩලයට පෙම්බැඳ පෙම්වතුන්ට පෙම්වතියන්ට වාසනාව අර උදාවච වාසනාව අතර හම්බ වෙන දවස. අද යාලගේ මූණවල තියෙන හිනාව අපිට ඉතින් වෙන කවදාවත් දකින්න බැරි වෙයි. මොකද ඉතින් මේ හිනාව දෙන්න පුළුවන්කම තියෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයට විතරමයි අද දවසේදී. හරියටම ගත්තොත් එහෙම තව පොඩි වෙලාවකින් සුපිරි ත්‍යාගලාභීන් 4 දෙනෙක්ට සහ ප්‍රථම ත්‍යාගලාභීන් 31 දෙනෙක් වෙත රුපියල් කෝටි 24කට වඩා වැඩි මුදලක් ඔන්න ලබා දෙන්න සූදානම්, මුදල් චෙක්පත් ප්‍රදානය කරන්න සූදානම්. හිතන්නකනේ රුපියල් 40කින් හරියටම ගත්තොත් එහෙම මේ ප්‍රථම ත්‍යාගලාභීන් 31යි, සුපිරි ත්‍යාගලාභීන් 4 දෙනා. ඒකට 31යි 32යි 33යි 34යි 35යි 35 දෙනෙක්ට හම්බ වෙනවා.
1: ඉතින් අපි ගාන හරියටම කිව්වොත් එහෙම කෝටි 24යි 80,84,491යි
0: 760යි.
1: මේ ගාන මේ ලියලා අපි ලියාගෙන කියන්නේ මේ හරි.
0: ඔව් ඈ නිකන් හරි ගාන වැරදුනොත් එහෙම
1: ගණන් පුළුවන් නම් මේ වේය අපිට නේ. කොහොම හරි ඉතින් මේ වාසනාවන්තයා රද කෝටි ගානක දිනුම් අවස්ථාව දෙනවා. කෝටි 24ක් ඇතිනේ ඉතින් 180 පැත්තකින් තියන්නකෝ නේද?
0: ඒ කියන්නේ චාමර.
1: ඉතින් මේ වගේ වාසනාවන්තයින් මේ අස්පනා පිටම තමයි අපිට මේ ජාතික ලොතරැයි මණ්ඩලෙ පෙන්වන්නේ අපි ඔබට දෙන විශ්වාසයේ විදිහටම ඉටු කරනවා කියලා නේද?
0: 2026 වසරේ චාමර මේ වෙනකොට මේ ගෙවුණු පුංචි කාලය ඇතුළත සුපිරි ත්‍යාගලාභීන් 23 දෙනෙක් ඇතුළුව තවත් වාසනාවන්තයින් රසක් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලෙට පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ සුපිරි ත්‍යාගලාභීන් අතරින් කිහිප දෙනෙක්ට, ඒ වගේම ප්‍රථම ත්‍යාගලාභීන් කිහිප දෙනෙක්ට තමයි අද දවසේදී මේ වගේ කෝටි ගානක තෑගි මුදල් චෙක්පත් ප්‍රදානය කරන්න ජාතික ලොතරැයි මණ්ඩලය සූදානම් වෙලා තියෙන්නේ.
1: ඉතින් ඔබ මේ ගන්න ටිකට් එකෙන් අපේ රටේ සංවර්ධන කාර්යයන් වලට මහඟු දායකත්වයක් සපයනවා. රජයේ කාබද අරමුදලට, කෘෂිකර්ම අමාත්‍යාංශයට, සෞඛ්‍ය අමාත්‍යාංශය, රණවිරු සේවා අරමුදල, ඒ වගේම සමාජ සේවා අරමුදල, ක්‍රීඩා අරමුදල, ඒ විතරක් නෙවෙයි ශ්‍රම වාසන අරමුදල වගේම ජාතික වකුගඩු අරමුදල ඇතුළුව රාජ්‍ය සේවය පවත්ව කරන විශාල දායකත්වයක් ඔබ මම ගන්න මේ රුපියල් 40න් අපේ රජයටම ලබා දෙනවා. එනිසා වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් ගන්න කියලා ඔබට මතක් කරන්නේ. ඒ නිසා තමයි මතක තියාගන්න වාසනාවට කියන එකම නම තමයි ජාතික ලොතරැයි මණ්ඩලේ.
0: එහෙනම් ඉතින් අද ඒ කට්ටියට උණුසුම් සුපැතුම් එකතු කරන ගමන් තව තවත් වාසනාවන්තින් විදියට සුපිරි ත්‍යාගලාභීන් ප්‍රථම ත්‍යාගලාභීන් අතරට යන්න ඔබට තව තවත් ශක්තිය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් එහෙනම් අපි යමු සින්දුවකට.
1: ශක්තිය වාසනාව ලැබෙන්න ටිකට් ගන්න
0: ඕනේ. ඔව් ටිකට් ගන්න
1: ඕනේ. මට ඇදී වාගියට නෑ ටිකට් ගන්න ගිහිල්ලා.
0: වැඩි වැඩි රුපියල් 40යි 40 මොකක්ද අනේ ඔයාලා මේ 40 මේකේ විකාර කරන වෙලාවේ රුපියල් 40කින් ටිකට් එකක් ගන්න.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864 012
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
4: මල්ලී කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්.
5: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට.
4: අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
6: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
4: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
3: හරි අහරින් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
1: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. I'm gonna get you right there.

0: රස පිරුණු කතා අරගෙන උදෙන්වා. The Welcome Show. උදයාචයි විනාඩි 52යි දැන් බලාව මතක් කරන්න ලෑස්ති වෙන්නේ ඔයගේ ජීවිතේ ඔය උන්න කැස්ස හිම්බිරිසාව ළඟට එනකොටම ඉන්ඩපවමන් ගාවට ආවත් එහෙම දිනොත් දෙකක් කියලා මෙල්ඩෝල් බොන්න ඕනි කියලා. ඔකද ඉතින් ඔය තියෙන අමාරුකම් වලට ඉක්මන් සහනය ලබා දෙනවා. ඒ කියන්නේ අගපත වේදනාව වෙන්න පුළුවන්, එතකොට උණ වෙන්න පුළුවන්, හිසරදේ වෙන්න පුළුවන්, කෙවසමියාම් වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් ඉක්මනටම හොද කරන්න මෙල්ඩෝල් ලෑස්ති වෙලා බලාගෙන ඉන්නේ කියන එක මතක් කරන්න ඕනේ.
1: එනිසා ඉතින් අනිවාර්යෙන් මෙල්ඩුල් කාඩ් එකක් ඔෆිස් එකේ පර්ස් එකේ අනිවාර්යෙන් තියාගන්න. හදිස්සියක් වුණ ගමන් අනිවාර්යෙන් මෙල්ඩුල් කාඩ් එක ඔයාට හිතාගන්න බැරි විදිහ සහනයක් සලසන ඔය අපහසුතාවයන් උනර. ඊට පස්සේ ඉතින් ඔයාට සුපුරුදු විදිහට තමන්ගේ දෛනික රාජකාරිය කරන්න
0: තියෙන්නේ. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ අද සම්පත ගැන. අද සම්පත ඔයා මෙලදී ගත්තොත් එහෙම ඔයාට පුළුවන්කම තියෙනවා අද දවසේ වේදමර දේවල් ටික හොයාගන්න, මුදල් ටික හොයාගන්න. හරිද? ඒ අතරේ මතක් කරන්න ඕනේ දැන් අද දවසේදී විශේෂම දෙයක් පැවැත්වෙනවා. විශේෂම කාරණාව තමයි දැන් මේ වෙද්දි මේ අවුරුද්ද මේ මාස 6ට සුපිරි ත්‍යාගරාබෙන් 23 දෙනෙක් ඇතුළුව තවත් වාසනාවන්තින් රසක් බිහි කරන්න ජාතික ලොතරැය් මණ්ඩලයට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ අතරින් තවත් සුපිරි ත්‍යාගරාබෙන් 4 දෙනෙකු සහ ප්‍රථම ත්‍යාගරාබෙන් 31 දෙනෙක් වෙත රුපියල් කෝටි 24කට වඩා වැඩි මුදලක් අද දවසේදී චෙක්පත් මගින් ප්‍රධානය කරන්න සූදානමින් ඉන්නවා. ඉතින් අද උදෑසන තමයි ජාතික ලොතරැය් මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී මේ වැඩසටහන පැවැත්වෙන්නේ. ඉතින් මේ 40න් හිතන්නකෝ චාමර අද දවසේ කෝටි ගාණක් කී දෙනෙක් තමන්ගේ අතට ගන්නවද කියලා.
1: ඒකනේ මේ පුංචි රුපියල් 40 නේද, කොච්චර දේවල් කරන්න පුළුවන්ද ඔයාට ජීවිතේ. ඒක නිසා ජාතික ලොතරැය් මණ්ඩලය ගැන විශ්වාස කරන්න, මේ ගන්න ටිකට් එකෙන් අපේ රටේ සංවර්ධනයට, ඒ වගේම රජයේ කාබද් අරමුදලට, කෘෂිකර්ම අමාත්‍යාංශයට, සෞඛ්‍ය සේවයට, රණවිරුවන් වෙනුවෙන් සමාජ සේවයට, ක්‍රීඩා අරමුදලට, එවිතරක් නෙවෙයි ශ්‍රම වාසනා, ජාතික වකුගඩු අරමුදල ඇතුළු රාජ්‍ය සේවය පාවිච්චි කරන්න ඍජුවම දායකත්වය ලබා
0: දෙනවා. හරි,
1: කෝටිපතියන්, මිලියනපතියන්, ලක්ෂපතියන්, දසලක්ෂපතියන් කොච්චර නම් බිහි කරලා තියෙනවද ජාතික ලොතරැය් මණ්ඩලය. හොඳින් මතක තබා ගන්න, වාසනාව ටිකෙන් එකම නම තමයි ජාතික ලොතරැය් මණ්ඩලය.

0: 89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසේ දිලේ පොළොවේ බලේ කොතනද ඇහි සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තනඩිතහනය දුතරයිය රුපියල් කෝටි 13.9 අත

0: එක දිගට රස මවන අපේ තානේ මෝනිං ෂෝ එක.
1: උදේනවයයි විනාඩිය 7යි දැන් වෙලාව. අපේ අවසාන පැයට අපි ඇවිත් තියෙන්නේ. හිමීට අවසාන පැයටත් ඇවිල්ලා. කොහොමනත් හැම තැනකදීම අපේ ජීවිතේ කාලේ මොන තරම් ගියත් චාමරේ හැම තැනකදීම දවුවට ඉන්නවා නම් ඒ ජාතික ලොතරැයි මණ්ඩලය තමයි. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලෑස්ති වාගේ ජීවිතේ සිහිනවලට වාසනාවේ ආශිර්වාදය අරන් ඉන්න.
2: ඒ විතරක් නෙවෙයි, ඉතින් මෙල්ඩූල් අපිත් එක්ක ඉන්නවා. උන්න කැස්ස සම්ප්‍රතික්ෂාව හැමදේටම ඉතින් ඉක්මන් සහනය අරගෙන ඉනවා මෙල්ඩූල්.
1: ඉතින්
2: මේ පැයත් මෙල්ඩූල් වෙනදා වගේම අපිත් එක්ක ඉන්නවා.
1: දැන් සාමාන්‍යයෙන් චාමර අපි අහලා තියෙනවානේ සමහර අසාමාන්‍ය සිදුවීම්, ලෝකෙ වෙච්ච අසාමාන්‍ය සිදුවීම් අපි අහලා තියෙනවා.
2: සාමාන්‍යයෙන් එහෙම අසාමාන්‍ය සිදුවීම් අහලා තියෙනවා.
1: ඔව්, ඒ කියන්නේ හරි අසාමාන්‍යයි. හැබැයි සමහරක් දේවල් මිත්‍යා කතා වෙන්න පුළුවන්. ඒක අසාමාන්‍යයි. ඒක හොයාගන්නවත් අඩුමතරම කරුණු පැහැදිලි කරගන්නවත් බැරි අවස්ථා තියෙනවා.
2: તો දෙකක් තියෙනවානේ. සාමාන්‍යයෙන් අපි අසාමාන්‍ය කතා අහලා තියෙනවා.
1: ඔව්.
2: අසාමාන්‍යනුත් අසාමාන්‍ය කතා අහලා තියෙනවා.
1: ඔව්, එහෙමත් අහලා
2: තියෙනවා. වෙනම බැරි එකක් නේද? ඉඳලා හිට ළමය අවුරුදු 100කට සැරයක් ඔය එකකුත් අහලා තියෙනවා.

0: අන්න ඒ වගේ වෙන්නම බැරිවෙච්ච කතාවක් තියෙනවා ජාමර. ගැන හිතාගන්න හරි අමාරු කතාවක් තියෙනවා. මේ කතාව වහන නම් අපි අනිවාර්යෙන්ම යන්න වෙනවා නිව්යෝක් වලට. නිව්යෝක් නගරයේ මේ හැමෝම දන්න ලෝකේ වඩාත්ම ප්‍රසිද්ධ තැනක් තමයි ජාමර එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල කියලා කියන්නේ. සමහරෙන් ඒක හැමෝම වගේ දන්නවා. මේකේ මේ වැඩිපුරම ප්‍රසිද්ධ මහල් දෙකක් තියෙනවා ජාමර. එකක් තමයි 86 වන මහල, අනිත් එක තමයි 102 වන මහල. සමහරෙන් 86 වන මහලේ ජාමර එලි මහන් නිරීක්ෂණාගාරයක් තියෙනවා. මේ 86 වන මහල්ට ගියාට පස්සේ නිව්යෝක් නගරයේ හරිම ලස්සනට බලා ගන්න පුළුවන්කම තියෙනවා. 102 මහල කියන්නේ එම්පයර් ස්ටේට් එකේ තියෙන උසම මේ මහල සහ අවසාන මහල. කොහොමhari මෙතනට ගියාට පස්සේ වීදුරු සහිත ගෘහස්ත නිරීක්ෂණාගාරයක් තියෙනවා. මේ 86 වෙනි මහලට 1979 දෙසැම්බර් 2 වෙනිදා එනවා අවුරුදු 29ක් වෙච්ච එල්විටා ඇඩම්ස් කියන තරුණිය. ඇය මෙතනට එන්නේ ශාමර මේ නිකන් නෙමෙයි. ඇය මෙතනට එන්නේ ඔළුවේ ලොකු දෙයක් තියාගෙන. දැඩි ආර්ථික ප්‍රශ්නවල තෙරපිලා තමන්ගේ ගෙදරත් තමන්ට අහිමි වෙලා ඇය ඔළුවේ ලොකු දෙයක් තියාගෙන මෙතනට එනවා. ඉතින් මේ දේවල් එක්ක ලස්සනට පේන වටපිටාව බලලා හිත හදාගන්න පුළුවන් කමක් ඇයට තිබ්බේ නැහැ. සමහරක් කාලවලට සමහරු ප්‍රශ්න ටික විසඳ ගන්න, එහෙම නැත්නම් තියෙන පොඩක් නිදහසක් ගන්න කියලා එතනට වෙලා වටපිටාව බලන ගමන් පොඩි කෝපි කෝපයක රස බලන ගමන් තමයි ගොඩක් අය ඉන්නේ. හැබැයි ඉතින් මේ එහෙම නැත්නම් මොකක් හරි දේවල් කරන ගමන් ඉන්නවා. ඇයට පුළුවන්කම ලැබෙන්නේ නැහැ එතනට ඇවිල්ලා මේ වටපිටාව බලලා ඔළුව නිදහස් කරගන්න. ඇයි ඒ වෙනුවට තෝරගන්නවා චාමර මේ 86 වෙන මහලේ තියෙන ආරක්ෂිත වැටුනොත් එළියට ගිහිල්ලා ඉක්මනටම මෙතන ගොඩනැගිල්ලෙන් පල්ලෙහාට පනින්න. මහල 86කින් පල්ලහැර පනින තමයි මේ එල්විටා ඇඩම්ස් එදා තීරණය කළේ. කොහොම හරි ඇය ආරක්ෂක නිලධාරීන්ගෙන් ඇස් වහලා මෙතනින් පල්ලහැර පනිනවා. හැබැයි චාමර මෙන්න මෙතන තමයි අර අපි කියපෝ අසාමාන්‍ය සිදුවීම සිද්ධ වෙන්න පටන් ගන්නෙ. ඇය ආරක්ෂිත වැටෙන් පැනලා එක ක්ෂණිකෙන් මේ කට්ටියගේ ඇස් දෙක අදාහ ගන්නවත් බැරි විදිහට මෙතනින් පනිනවා චාමර ආරක්ෂක වැටෙන් එහාට ගිහිල්ලා. හැබැයි එදා සිද්ධ වෙන්නේ ප්‍රතිහාරයක්. ඇය පනිනකොටම ඉතා වේගෙන් නැවපු සුළං ධාරාවක් නිසා ඇයගේ ජීවිතයට සුළු තුවාල විතරක් දීලා ජීවිතේ බේරගන්න අර සුළං ධාරාවට පුළුවන්කම ලැබෙනවා චාමර. හරියටම කිව්වොත් එහෙම 86 වන මහලින් ඇය පැන්නට ඒ පැයට කිලෝමීටර 30කට එහා වේගෙන් ආපු සුළඟ හරියටම කිව්වොත් එහෙම මට ඒ හරියට කිව්වොත් එහෙම 30කට වඩා වැඩි චාමර. මේ සුළං ධාරාව ඇවිල්ලා මේ එල්විටාවත් අරගෙන යන්නේ 85 වෙනි මහලට. ඇයට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ 86 වෙනි මහලෙන් බිමටම පතිත වෙන්න. ඇයව පතිත වෙන්නේ 85 වෙනි මහලට. දැන් සමහරට හිතෙන්න පුළුවන් ඒක කොහොමද වෙන්න පුළුවන්? මේක මෙහෙම වෙන්න බැරි දෙයක් නේ කියලා. හැබැයි ඇත්තටම එදා එහෙම දෙයක් ලා තියෙනවා. ඇයව ආපහු මේ සුළං ධාරාවේ වේගයේ වැඩිකමට එතන තිබ්බ පීඩනයත් එක්කම ඇයව ගිහින් තියෙන්නේ 85 වෙනි මහලට. ඇවිල්ලා ඉතින් ඇයගේ හරියටම කිව්වොත් එහෙම මේ ශ්‍රෝණි අස්ථියට විතරයි හානි වෙලා තිබ්බේ. වෙන හානියක් සිදු වෙලා තිබ්බේ නැහැ. මේක දැකපු ආරක්ෂක නිලධාරියට අග්ගාල ඇවිල්ලා ඇය මෙතනින් බේරගෙන තියෙනවා චාමර. ඇයව බේරගෙන ඇයව රෝහල් ගත කරලා තියෙනවා. මේක උණුසුම් පෝතක් බවට පත්වලා තියෙනවා ඒ කාලෙ වෙද්දි. ඒ කාලේ හැමෝම ඇයව මේ ඉන්ටර්විව් කරන්න ගිහින් තියෙනවා චාමර. ඉතින් ඇය කියන්නේ ඇයට හිතාගන්න බැරි දෙයක් තමයි සිද්ධ වුණේ කියලා. කොහොම හරි ඉතින් මේ අල්විචාගේ සිද්ධිය දැනටත් අදහන්නේ චාමර ලෝකෙ සිද්ධ වෙච්ච අතිශය අසාමාන්‍ය සිදුවීමක් කියලා. මොකද මේ වගේ අතිශය අසාමාන්‍ය සිදුවීමක් ඊට කලින් වාර්තා වෙලා නැති නිසා මේක හිතාගන්නවත් බැරි විදිහේ ජීවිතේ බේරා ගැනීමක් කියලා තමයි හැම තැනකම වාර්තා වෙන්නේ. නිකමට ඔබට මේක නිකන් විශ්වාස කරන්න බැරි දෙයක් කියලා හිතනවා නම් නිකමට එල්විටා ඇඩම්ස් කියලා සර්ච් කරලා බලන්නකෝ. එහෙම නැත්නම් ඔයා බලන්න එම්පයර් ස්ටේට් එකේ 1979 වෙච්ච සිද්ධියක් තියෙනවද කියලා. එතකොට අනිවාර්යයෙන්ම ඔයාට එල්විටා ඇඩම්ස්ගේ ෆොටෝස් එක්කම මේ හැම දෙයමයි ඉස්සරහට. ඒ නිසා Google එකේ සර්ච් කරලා බලන්න. මේක ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක්. හැබැයි තෙන් තාමත් හිතාගන්න අමාරු මේ සුළං ප්‍රවාහයේ වේගය ඒ තරමට මැවිලා කොහොමද එල්විටා බේරගත්තේ කියලා. සමහරු කියනවා මේක මේ දෙවියන් වහන්සේගේ හාස්කමක් කියලා. මොකද නිව්යෝක් නගරයේ කියලා කියන්නේ අපි දන්නවා ගොඩක් වෙලාවට දෙවියන් වහන්සේ අධහන කටි ඉන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ හිතනවා මේක දෙවියන් වහන්සේගේ හාස්කමක් වෙන්න ඇති සුළඟක් වෙලා ඇවිල්ලා ඒව බේරගන්න ඇති කියලා. ගොඩක් කට්ටිය කමෙන්ට්ස් එහෙම දාලා තින් එහෙම ශාමද. නිකමට හිතලා බලන්න ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියලා. සමහර වෙලාවට අපි කරන හොඳ අපේ පස්සේ හොලඟක් වෙලා හරි එනවා කියන එකට උදාහරණයක් තමයි එල්විටා ඇඩම්ස් කියලා කියන්නේ.
1: ඒකනේ අපි සුරංගනා කතාවල වගේ නේද ඔය වගේ දේවල් අහලා තියෙන නේද?
0: ඒකනේ මේකත් සුරංගනා කතාවක් වගේ කියලා තමයි හැමෝම හිතන්නේ. හැබැයි මේක ලෝකෙ සිද්ධ වෙච්ච අතිශය අසාමාන්‍ය සිදුවීමක් කියලා තමයි අදටත් කරුණු අතර තියෙන්නේ.
1: ඉතින් පුදුම දේවල් ලෝකෙ සිද්ධ වෙන්නේ ඉතින් නේද? අපි ඉතිං සිින්දුව කහන තමයි යන්නේ
0: සිද ගහන්න මු දෙකටම සුප්‍රම් රඩියෝ ද වල්කම් ෂෝ හගෙනන්න.

0: Asuna Viai Eka, Asuna Viai Tuna. Supreme Radio, Supreme Radio, Supreme Radio. Magi Hande, Magi Rata.
1: මුහුද මැද තියෙන නැවක් ගෙලෙන්නේ ඒ වටේ වතුර තියෙන නිසා නෙවෙයි, ඒ වතුරට නැව ඇතුළට එන්න ඉඩ දෙන නිසායි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: ඩැඩි
2: පැඩි වෙලා, අංක එකයි ලග්න එකයි
3: සියක්ම ඔබ යතේ,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ප්‍රීම් රේඩියෝ ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක. ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමඟ නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 180
2: හපනින් ඉවිනින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ.
3: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
2: බැක් ටු බැක් සින්දු අහන්න.
5: Let's go.
1: Every weekday at 4 PM in Porto with Ashi Ali.
6: පෙරලිකාර සඳුදා
7: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා. හරි
6: සුවබර අඟහරුවාදා
8: ආසාත්මිකතාවය සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්.
6: හැඩකාර බදාදා
7: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නේ නැහැ.
6: රසපිරි බ්‍රහස්පතින්දා
9: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදන පෙර
10: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
1: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට
11: 89.1 89.3

0: රස පෙරඩු කතා අරගෙන උදෙන්වා. උදෙනවයයි වෙදාඩේ වෙසේ තුනයි දැන්වලෝව.
1: පුජාති අන්තර තොරතුරක් තියෙන සතුරු වෙන්න පුළුවන් එක.
0: හා මොකද්ද?
1: ලංකාවේ අපේ කිරිබත් සහ පොල් රොටි වලට චීනයේදී රිදී පදක්කම කම්බෙලාලු.
0: ඕ
1: මේක තරංගයක් තමයි තිබිලා තියෙන්නේ. මේ සූපවේදීන් සඳහා වූ තරංගයක් තමයි තිබිලා තියෙන්නේ චීනයේදී. ඒ සඳහා ශ්‍රී ලංකාවේ සූපවේදී කණ්ඩායමක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. හෙදි රිදී සම්මානය හම්බෙලා තියෙනවා කියලා තමයි ආරංචිලා තියෙන සහ විදේශ මාධ්‍ය වාර්තා කරලා
0: තියෙන්නේ. යේ
1: කිරිබත් ජය වේවා නේද?
0: කොහොමද ඉතින් කිරිබත් කියලා කියන්නේ ලංකාවේ අපිට අනන්‍ය වෙච්ච කෑමක් නේ චාමර්. අපි හරිම ආසාවෙන් කන සතුටෙදිත් කන දුකෙදිත් කන දෙයක් තමයි කිරිබත් කියලා කියන්නේ සාමාන්‍යයෙන්.
1: සතුටේදී දුකේදී ඡන්දේදී නේද?
0: ඔක්කොගෙදම ඉන්නේ කිරිබත් ළඟ අපේ.
1: දැන් ඉතින් පොල් රොටි මිල වැඩි කරන්න එපා ඉතින් නේද? ජාත්‍යන්තර සම්මාන හම්බුණා කියලා.
0: ඒකනේ.
1: ගුණාත්මක භාවය. දැන් පොල් රොටි හොඳේමේ.
0: පොල්
1: දාලා. ඊස්ට් රොටි නෙවෙයි. ඊස්ට් රොටි නෙවෙයි නේද?
0: සමහර ඒවල පොල් තියෙනවා චාමර. හැබැයි මොනාට හරි මිඩි කළ දාපු පොල් ටික තියෙනවා. පොල් රොටි.
1: පොල් හැපෙන්නේ නැහැ නේද? පොල් රොටියක් කනකොට නේද?
0: අන්න ඒ ගතිය තියෙන හැම නැතුව අර කිරි රහස.
1: පරදවා තේරුම් ගන්න එපා. මේ පොල් රොටි ගැන අපි කතා කරන්නේ ඊස්ට් රොටි නෙවෙයි.
0: සහ මේ අර හදලා දාපු පොල් ටික නැතුව පොල් වෙනුවට නේ දෙකේකව දාපු පොල් මිරි කළා දාපු ඒවා ඒව නෙමෙයි.
1: එහෙම පොල් නෙමෙයි අපි මේ කියන්නේ පොල් රොටි හොඳට පොල් දාලා හදන තියෙන රොටි වලට. කිරිබත් කියන්නේත් කිරිබත් හොඳේ. නේද?
0: වතුර වැඩිපුර දාපු ඒවා නෙමෙයි. වතුර ගොඩාක් දාලා බෙරි කළා ඊට පස්සේ සීනි චුට්ටක් දාලා නේද මේව කළා. එහෙම හදලා පොල් කිරි ටිකක් පේන දාලා.
1: සමහර අයට බත් වෙනකොටත් හැමදාම සමහර කිරිබත් වෙනවනේ නේද? වතුර වැඩි කරගෙන.
0: ඒක සාමාන්‍ය ඒ ඉරහට චාමර නැතු ඒ බැරදිලා බෙරි වෙලා නේ මේ ඉරහට.
1: කොහොමාර ඉතින් සතුරුයි ඉතින් නේද? මෙහෙම තමයි ඉතින් අපේ සංස්කෘතිය අපේ ආහාර සංස්කෘතිය ලෝකෙම පුදුම කරපු සංස්කෘතියක් නේ තියෙන්නේ නේ. ප්‍රශ්නේ තියෙන්නේ තාමත් ඉතින් අපේ සමහර හෝටල් වලට අපේ සංස්කෘතියෙන් උයා ගන්න බැරි වෙන එක තමයි නේද?
0: උයා ගන්න පුළුවන්. පිරිසුදුකම තමයි නැත්තේ චාවර.
1: උයා ගන්න පුළුවන් උනාට උයන්නේ නැහැ නේ එහෙම ඉතින්. වෙන වෙන විදිහට උයන්නේ නේද? පොල් කිරි කීරේම නැහැ. තෙල් විතරනේ තියෙන්නේ. ඉතින් සතුරක් තියෙනවා. ඉතින් අපිට ඒ වගේම තමයි ඉතින් සතුරු තියෙන්නේ. ඉතින් මෙල්වා නිෂ්පාදකගෙන සතුරක් තියෙනවා. මොකද ලංකාවේ නිෂ්පාදනයක් නෙනිපු නේද? දශක දෙකකට වැඩි කාලයක් රටේම විශ්වාසය දිනාගත්තු දණක් තමයි මෙල්වා RB500 කියලා කියන්නේ.
0: ආහා. ඉතින් මෙල්වාත් අපිත් එක්ක මේ ගමන නැගිටලා ඉන්නවා කියන එක මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි අද සම්පත අද වේදමට ඔයා ගාවම ඉන්නවා කියන කතාව මතක් කරන්න එපා. අද සම්පත වැඩි මිලදී ගන්න කියලා වඩ මතක් කරන්න ඕනේ.
1: අද සම්පත ජයග්‍රහකින් තෝරගන්නේ මහජන සම්පත දිනුම් වාරේ. මහජන සම්පත දිනුම් වාරෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය වගේම අවසාන අංක 4 ගැලපීමෙන් අද සම්පත ජයග්‍රහක තෝරගන්නොත් ඉංග්‍රීසි අක්ෂරයට සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක් අවසාන අංක 4 ගැලපීමෙන් 50,000ක් අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000ක් වගේම තව සෙසු තෑගි
0: තියෙනවා.
1: අනිවාර්යෙන් ගන්න අද වියදම අද සම්පත ලොතරැයිපත් වැඩියේ.
0: අන්න ඒ විදිහට අරගත්තු කිහිප දෙනෙක්ට ශාමර අද දවසේදී ඔන්න සුපිරි ත්‍යාගලාභීන්ට වගේම ප්‍රථම ත්‍යාගලාභීන්ට හරියටම ගත්තොත් එහෙම ඔක්කොම 35 දෙනෙක්ට සුපිරි ත්‍යාගලාභීන් 4 දෙනයි ප්‍රථම ත්‍යාගලාභීන් 31යි. මෙන්න මේ කටියට අද දවසේදී රුපියල් කෝටි 24 ලක්ෂයකට අධික මුදලක් චෙක්පත් මගින් හම්බ වෙනවා. ඉතින් අද දවසේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී තමයි පැවැත්වෙන්නේ. රුපියල් 40කින් කෝටි ගණක් දිනුවාට අද දවස තමයි සුබම දවස වෙලා තියෙන්නේ.
1: ඊළඟ කෝටිපතියන් ගොඩට ඔයාලට එන්න පුළුවන්. හරි. ඒ නිසා උත්සාහ කරන්න ඕනේ අනිවාර්යෙන්. වාසනාවට කියන එකම නම තමයි තින් NLB කියලා
0: කියන්නේ. ඉස්සර මේ සාමාන්‍යයෙන් අපි හිතන්නකො බඳලා අම්බලෑ ගෙදර ගියාන් පස්සේ අම්බලෑ ගෙදරින් එන්නේ කදමළු පුරවගෙනනේ චාමර.
1: ඉස්සර බඳලා කියන්නේ.
0: නෑ නෑ මං කියන්නේ බඳහන් පස්සේ.
1: ආ බඳහන් පස්සේ නේද.
0: දැනොත් එහෙමයි. අම්බලෑ ගෙදර ගියාට පස්සේ අම්මා සාමාන්‍යයෙන් මේ බඩු ගොඩාක් දාලා අපේ ගෙදර අපිට ආපහු එවන්නේ.
1: නැන්දම්මා.
0: අම්මා ඔක්කොම එහෙමනේ තින් සාමාන්‍ය චාමර. බඩු ටික ඔක්කොම ගෙදරට එවනවා.
1: ගෙදර ගියත් ඉතින් මොකක් හරි මල්ලුවක් බඳලා නෙවන්නේ ඉතින්
0: නේද? අනිවාර්යෙන් හිස් අතින් නම් කවදාවත් එවන්නේ නැහැ. ඉතින් අපි දැනගන්න ඕනේ කවදාවත් එහෙම මේ හිස් අතින් මේ එහෙම ගෙවල් වලට නොයා ඉන්න චාමර. මොකද ඉතින් අම්මා තාත්තා වුණත් අම්මා තාත්තා ඒ දේවල් අපිට ආදරෙන්න දෙන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ ආදරෙන් අම්මා තාත්තා බලන්නේ නැති මොනා හරි අය. ඉතින් කටින් ඉල්ලගෙන යන්න. ඉතින් සමහරකට ඔයාට ආර්ථික අපහසුතාව තියනවා වෙන්න පුළුවන්. හැබැයි කසාගෙන ග්‍රීන්ස් උපේ කියනනම් ඔය ආර්ථික අපහසුතාව කියන්නේ මොනවද කියලා දන්නේවත් නැහැ. මොකද ඒකට හේතුව ඒගොල්ලෝ අඩු ගානකට ඔයාට බහන්න දෙනවා. ඔයාට තියෙන්නේ ඔයාගේ ඇතේ තියෙන මුදලට බාණ්ඩ ගොඩක් අරගෙන ගෙදර නිදහසේ යන්න විතරයි යන්නේ. ආයි කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා කසාගෙන ග්‍රීන් සුපර් එකට යන්න, රකම තියෙන ශාකාවට යන්න.
1: ළඟම ශාඛාවන් තියෙනවා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල ගම්පොළ. හරි ළඟම ශාඛාවට යන ඔයාගේ ළඟම නගරෙත් ශාඛා ආරම්භ කරලා තියෙනවා. එයාලා පටංගන තියෙන්නේ දැන්. වැඩ කටයුතු පටංගන තියෙන්නේ. ඉතින් ඔබට අවශ්‍ය කරන හාල් සීනි පිටි පරිප්පු වගේ අත්‍යවශ්‍ය ආහාර කාණ්ඩ වගේම ඉතින් ග්‍රොසරි අයිටම් හැමදේම එකම තැනකින් ගන්න පුළුවන් තැනක් තමයි කසාගල ග්‍රීන් සුපර් කියන්නේ. එනිසායි අලුත් තැනක් අඩුම මිලක් කියලා අපි කියන්නේ.
0: ඔව්. දැන් සමහර අය කියනවානේ චාමර අනේ අර වෙල්ඩින් වැඩේ හරියට කළා දුන්නේ නැහැනේ අනේ බලන්නකෝ ඉතින් එහෙම කියලා කියනවානේ. එහෙම කෙනෙක් නොවි. එහෙම වෙල්ඩින් සේවාවක් දෙන කෙනෙක් නොවි. ඒකනම් මරුව ඈ මං මේ ඔයාට කියන්නේ හිටියේ ඒක ඒ වැඩේ එයාගින්ම කරගන්න. එයා හරිය ලස්සනට වැඩේ කරනවා කියලා එහෙම කියන කෙනෙක් වෙන්න හැමෝම ආසයිනේ චාමර. එහෙම කතාවක් අහන්න හැමෝම ආසයිනේ. අන්න ඒ වගේ නිර්වද්‍ය වෙල්ඩින් සේවාවක් ලබා දෙන්න ඔයාට පුළුවන් මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරලා. ඔයා දන්න වැඩේට තව තවත් මේ වගේ දේවල් එකතු කරගත්තොත් එහෙම වැඩේ කම්ප්ලීට් කරලා දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා බය වෙන්න එපා.
1: අනිවාර්යයෙන්. මොකද මෙල්වා කියලා කියන්නේ දශක දෙකක කීර්තිමත් සන්නාමයක්. හිම නිෂ්පාදන තමයි මෙල්වා තුල තියෙන්නේ. SL සහතික කළ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ. අවම බර අවම දුම් විමෝචනය බලශක්ති කාර්යක්ෂමතාවය නිසා පිරිපහදු නිර්වද්‍ය වෙල්ඩින් සේවාවක් ඔයාලට ලබා දෙනවා. දැන් ඔයා වෙල්ඩින් කර්මාන්තයේ නියැලුණේ නැති වුණත් වා සමහරට ගෙදරත් ඔයා ඒ වැඩේ කරනව නම් නේද? ගෙදරත් ඔයාට සාමාන්‍ය ඒ වැඩ අවශ්‍ය කරන අංගෝපාංග තියෙනවා නම් අනිවාර්යෙන් ගන්න මෙල්වා වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ්. ඔය හાર્ඩ්වෙල් ඉන්න මහතුලුත් කියන් මතක් කරන්නේ අපි. වෙන වෙනේම ගන්න එපා. මෙල්වා වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ් අරගෙන තියාගන්න. මොකද ඔයාගේ හાર્ඩ්වෙයාර් එකේ විශ්වාසයත් එතකොට වැඩි
0: වෙනවා. එහෙනම් ඉතින් ඒ ඔක්කොම මතක් කරලා අපි යමු කෙටි විරාමයකට.
1: වෙලා මතක් කරන්න නම් උදේ 9:00 විනාඩි 30යි දැන්.

0: සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාර්ලික බ්‍රස් ටේලර්ස් සරුමේරු දොරලු පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රස් ටේලර්ස් නුවර පාල කිරිපත් ගොඩ.
2: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
3: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
2: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
4: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
2: මොන වර්ගයෙන්ද?
4: හොඳ වර්ගයකින්.
2: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
5: මෙල්වා මෙතින් දන්න කියන GI box bar.
6: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
7: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
8: එව මෙහෙව.
9: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස,
7: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
10: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
7: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කෆේ විත් නිමේෂා. ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
1: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය කලා යන කාණුපත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රටේ

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදේ 9යි විනාඩි 40යි.
2: නිබෝ දැන් ඊයේ දවසේ දන්සල් කොච්චරක් විතර තිබ්බද කියලා ගණනය කරන්න විදිහක් තියෙනවද නේද?
1: 18000කට වඩා වැඩියෙන් ලියාපදිංචි වෙලා තියෙනවා කියලා කිව්වා. දැන් ලියාපදිංචි නොවිච්චේවත් ඉතින් තියෙන්නේ නැති.
2: පොඩි පොඩිව දැක්කන අපි තියෙනවා දින පවුලේ එකතු වෙලා.
1: ඔව් සමහර පුංචි ළමයි එහෙම දන්සල් තියලා තිබ්බා.
2: දැන් මොකද පේර ගෙඩියක් වගේ දෙන ලියාපදිංචි වෙලා ඉන්න ඕනේ නැහැ කියලා අපි හිතනවනේ දින එහෙම තමන්ට තියෙන දේ මිනිස්සු දුන්නානේ ඉතින් නේද? ඒ කියන්නේ දල වශයෙන් අපි හිතමුකෝ 18000ක් 20000ක් අතර තිබ්බා කියලා තින් නේද?
1: ඒ කියන්නේ මේ 29 වෙනිදා වෙද්දි 28 වෙනිදා වෙද්දි තමයි ශාමර 18100 ගානක ලියාපදිංචි වීම වෙලා තියෙන්නේ.
2: ඊට පස්සේ කොච්චර ලියාපදිංචි උනාද දැන් අපි දල වශයෙන් ගමුකෝ නිය 20000ක් කියලා ගමුකෝ තින් නේද? 20000ක් ළඟට දන්සල් වඳින්න කී දෙනෙක් යන්නේ නැද්ද නේද?
1: ඒ කියන්නේ
2: දැන් අපි හිතමුකෝ 20000කට පොලිම අපි හිතමුකෝ 200-300 කිරියා කියලා. දල වශයෙන් ගණන් හැදුවොත් එහෙම උතෝර කී දහක් විතරද නේ දන්සල් වැඳලා තියෙනවා. අපි දන්සල් වඳිනවා කියලානේ කියන්නේ. ඒක සංස්කෘතියක් නේද දන්සල් වඳිනවා කියන එක.
1: ඈත ඉඳන්ම තියෙන එකක් නේ ශාමර.
2: දැන් නිබූ මේ දන්සල් වඳින්න යන්නේ දන්සලෙන් කන්න යන්නේ අපි සරලව කිව්වොත් එහෙම කෑම නැති අයද හැමෝම නැහැ නේද? කෙනෙක් ගෙදර කන්න බොන්න විදිහක් නැතුව බඩගින්නටමත් නෙවෙයිනේ සමහරු දන්සලට යන්නේ නේද? දැන් අයිස්ක්‍රීම් එකක් කන්න යන්නේ බඩගින්නට නෙවෙයිනේ නේද? ඒක අර මේ සංස්කෘතියක්. දැන් දන්සල තුල නිරූපණය වෙන ප්‍රධානම කාරණාව තමයි නිපු සහෝදරත්වය, මිත්‍රශීලීත්වය, ඒ වගේම අර ත්‍යාගශීලීත්වය කියන දේ. දැන් දන් දෙන්න දන් දෙන පුද්ගලය විතරක් නෙවෙයි නිපු, ඒ වගේ දෙන කෙනා වගේම ලබන්නත් එතන ඉන්න ඕනේ. එතකොට තමයි ඒක සම්පූර්ණ වෙන්නේ නේද? දැන් සාමාන්‍යයෙන් අපේ දන්සල් ඉතිහාසය ගත්තාම අපේ රජ දවස දක්වාම ඉතිහාසය යනවනේ දිව යනවනේ ඈත අතීතයට. එදා ඉඳන්ම මේක ක්‍රමිකව වර්ධනය වෙලා වර්ධනය වෙලා දැන් ඇවිල්ලා තියෙනවා. තමන්ට තියෙන දේ මිනිස්සු දන් දෙනවා නේද? දන් දෙන එකේ ප්‍රධානම කාරණාව වෙන්නේ නෙපු චේතනාවනේ. චේතනාව යහපත් වුනහම තමයි අපිට දන් දෙන්න හිතෙන්නේ. සමහර අයට තියෙනවා නෙපු ප්‍රධානම කාරණාව මේ අප්‍රමාදී බව. දැන් දන් දෙනකොට අපිට බුදුදහමේ කියන්නේ අප්‍රමාදී වෙන්න එපා. සම අපි හිතනවා මං ඊළඟ පොයට දෙනවා. නෑ වෙසක් එකට තමයි දෙන්නේ. පොයි ළඟ පොසොන් එකට දෙනවා. එහෙම හිතන්න එපා. දන් දෙන්න චේතනාවක් આવොත් ඒක ඒ වෙලේ කරන්න. ඔයා දෙන්නේ මොනවද? රයිස්ද දෙන්නේ? ඇපල්ද දෙන්නේ? දොඩන්ද දෙන්නේ? ඒව වැඩක් නෑ දන් දෙනකොට නේද? චේතනාව තමයි පළවෙනි කාරණා වැදගත් වෙන්නේ. චේතනාව තුළ තියෙන ශ්‍රද්ධාව.
1: අනික ඒක මේ දෙන එකේ ප්‍රමාණය ආධාර වෙන්නේ නැහැ චාමර.
2: වැදගත්ම කාරණාව. දන් දෙද්දි වැදගත් වෙන්නේ දෙන ප්‍රමාණය නෙවෙයි. දෙන්න හිතන චේතනාව නේද? ඒ චේතනාව ක්‍රියාවට නම් වෙන එක තමයි එතන වැදගත් වෙන්නේ. ප්‍රධානම කාරණා ටික ඔය දෙන්න තියෙන්නේ. දැන් දන්සල් දෙන්න ඒ විදිහට හිත පහළුණු හැමෝටම අපි අපේ ස්තුතිය පුද කරන්න එපා නිපු.
1: අනිවාර්යෙන්.
2: ජාතියක් විදිහට නේද? මාධ්‍ය ආයතනයක් විදිහට අපි ඒක කරන්න ඕනේ. මොකද මේ රටේ මේ වෙලාවේ උනත් සමහර වෙලාවට ඇත්තටම කුසගින්න ඉන්න අය. ඇත්තටම බඩගින්න ඉන්න අය. මොකද කොච්චර දුර ගියා සමහර තැන් වල කඩ
1: වහලානේ.
2: කඩ වලට යන්න බෑ. කඩ වලත් දන්සල් වගේ නේද? ඒක නිසා යන්න බැරි තරම් තියෙන නිසා යාගේ සරතස නිවපු, කුසගිනි නිවපු හැමෝටම අපි අපේ ස්තුතිය මේ වෙලාවේ පිරිනමන්න ඕනේ.
1: අනික අමුතු විදිහ ආස්වාදයකුත් දෙනවානේ චාමර. මේ වගේ දේවල් අපිට තියෙන්නේ වසක් පසුන් කාලේට විතරයි. එතනින් එහාට නෑ. අනික මේ වගේ දානමාන දෙන වෙන රටක් කොහෙවත් නෑ චාමර. ඒ වගේ රටක් තියෙන්නේ ලංකාවේ විතරයි.
2: දැන් මම දැක්ක ඔගේ ප්‍රධානම කාරණාව ඕස්ට්‍රේලියාව වගේ වගේම දැන් අපි ගත්තොත් එහෙම ඇමරිකාව වගේ යුරෝපීය රටවල් වල පවා ඉන ලාංකිකයෝ ඒ අයට දන් දෙනවා.
1: ඔව්.
2: එයාලට වෙනස්ම අත්දැකීමක් ඒකනේ. සමහර අය මම දැක්ක ඕස්ට්‍රේලියාව ඔය යුරෝපීය රටවල් වල වගේ වෙසක් එකේ ඉඳන් මේ කාල සීමාවන් තුල විවිධ දන්සල් සංවිධානය කරලා තිබුණා. දැන් දන්සල් වඳින්න යන අය ඉන්නවනේ. සමහර අය කියනවා පෝලින් දිග වැඩි. අවුව සැරයි. ටෙන් ගහලා නැහැ. පෝලිමේ ඉන්න හරියට අපිට පහසුකම් හදලා නැහැ. සමහර අය ඔහොම කියනවා. අපිට කෑම ඉවර වුණා. අපිට බොන්න තිබුණේ නැහැ. ඒකේ හරියට රහ නෑ කෑම. ඔහොම කියන අය ඉන්නෝනේ. දන්සල් කියලා කියන්නේ හෝටල් නෙවෙයි. අපිට රහට කෑම කන්න ඕන නම් අපිට ඕනි විදිහට කෑම කන්න ඕන නම් අපිට තෝරගන්න පුළුවන් හෝටලයක් නේද? හැබැයි දන්සලට යනවා කියලා කියන්නේ හෝටලයක් නෙවෙයි. එතකොට 1000කට යගේ මිනිසුන්ට කෑම වර්ග කනේ 1000ක් දිනාගේ රසානුව කෑම හදන්න බෑනේ. තියෙන විදිහට මිනිස්සුන්ට පිරිසිදුට ඒක හදලා තිනවා. එතන වැදගත් වෙන්නේ පිරිසිදුකමනේ නේද? සමහරලාට අපිත් කියනවා එපා වෙලා හිටියේ දන්සල කොච්චර දිගයි මෙච්චර දිරයි කියලා අපි සාමාන්‍ය කියනවා. හැබැයි එහෙම කියනකොට ඉතින් අර දන් දෙන කෙනාගේ චේතනාව වගේම ලබා ගන්න යන අපේ චේතනාව නිවැරදි වෙලා නැහනේ. එතකොට ඉතින් ලස්සන කියන්නේ පිරිසිදු දානමය කටයුත්තක් වෙන්නේ නැහැ. ඒක නිසා පෝලිම් අවු අනම්මනම් ওই දේවල් ගැන හිතලා දන්සල් ගිහිල්ලා හරියන්නේ නැහැ. ඊළඟට නිකන් දන්සල් සංස්කෘතිය දැන් ටිකක් සමහර තැන්වල ඩීජේ සංස්කෘතියක් වගේත් වෙලා තියෙනවා නේ.
1: ඔව් එහෙම දෙයක් නම් වෙලා තියෙනවා තමයි. අර ලයිට්ස් එහෙම දාලා හොඳට ලයිට්ස් වටේට කරගෙන දාලා
2: සමහර මම දැක්කා මේ කියන්නේ ලොකු මේ ශබ්ද වාහිනී යන්ත්‍ර ගෙනල්ලා නේ. එතන හරිම ഘോഷාකාරී. දැන් අපිට බුදුදහමේදි කියන්නේ නිපු කිසිම වෙලාවක අන් කෙනෙකුට පීඩාවක් දෙන්න එපා කියලානේ නේද? ඉතාලම හොඳ වැඩක් කරලා. හැබැයි පලාතටම ඇහෙන්නේ නැති වෙන්න නේද? හෝන් එකක් ගැහුවටවත් ඇහෙන්නේ නැති වෙන ශබ්ද වාහිනියන්ට දාලා තියෙනෝ නම් එතන දන්සල වා නිම දන්සලක් කරලා නැහැ. ඒ නිසා මේ අපි ඩීජේ සංස්කෘතියකට නේද? නාන් ස්ටොප් සංස්කෘතියකට යන්න ඕනේ. ඒවට සංගීත ප්‍රසංග තියෙනවා නේද? ඒව දැන් තියෙනවනේ. ඒක නිසා මේ ඉතින් ඊයේ දවසේදී ලංකාවේ හතර දිබ්බාගෙම කොහෙද කියන්න නැන්නේ නේ, කොහෙට ගියත් දන්සල් තිබුණා. ඉතින් දන්සල් සංවිධානය කරපු හැමෝටම අපි අපේ ස්තුතිය අනිවාර්යෙන් පිරිනමනවා.
1: දැන් ඔය රත්නපුර එහෙම චාමර මේ දන්සල් තියෙන විදිය, තොරන් තියෙන විදිහම දාලා තිබ්බා. අඩියෙන් අඩියට දන්සල් තොරන් රත්නපුරේ පැත්තේ තිබ්බා. සහ මේ අවට වටපිටාවේ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම රත්මලාන, බොරලැස්ගම්මුව, මොරටුව ඔය කියන පැතිවල දැන් මම දන්න පැතිවල ඉතින් ඔය ඔක්කොගෙම වගේ ගල් කිස්ස, අත්තිඩිය, ඒ හැම පැත්තකම වගේ දන්සල් තිබ්බා. සමාතැන් වල පාන් දන්සල්, බත් දන්සල්, කඩල දන්සල්. අපිට දැන් අපි හිතන්නකෝ 28 වෙනිදා මම හිටියානේ බීම් එකේ ජාමර, 28 වෙනිදා ඉඳ අපිට ආපු හැම කෝල් එකකම තිබ්බේ මෙහෙ දන්සලක් තියෙනවා, මෙහෙ දන්සලක් තියෙනවා, අපි දන්සල් වඳින්න යන්නේ. ඉතින් හැමෝම එක එක දේවල් කිව්වා. තමන් කරන දේ පොඩියෙන් හරි ලොකුවෙන් හරි ඒ මිනිස් අපිට කතා කරලා කිව්වා මෙන්න මෙහෙම තියෙනවා ඔෆ් එකක් කියන්න කියලා. ඉතින්
2: සමහර දන්සල් කොච්චර දෙනවද කියනවනම් මඟට ගෙනත් කවලා යන්න.
1: ඒ කියන්නේ වාහනේ මෙහෙම පැනනවත්
2: නැහැ. මේ නෙමෙයි මේ පොව්වල යන්නේ.
1: කොහොම වුණත් මේ වගේ සංස්කෘතියක් තියෙන ලංකාවේ විතරයි. මේ වගේ දානමය සිතුවිලි පහළ වෙන්නේ ලංකාවේ මිනිස්සුන්ට විතරයි. ඉතින් ඒක ඒ අතින් චාමර වටිනවා. මොකද සමහරකට ඇත්තටම මෙතන දවස් දෙක තුන එක හරියට වේලක් නොකා හිටපු, ඒ කියන්නේ දවසට මේක වේලක් කා හිටපු මිනිස්සුන්ට ලොකුම ලොකු දෙයක් වුණා මේ ඊයේ දවසේ. ඊයේ දවසේ හැටි මිනිස්සු දවසම කාට මේ කියන්නේ බඩ පිරෙන්න තුන් වේලම කාලා ඉන්න ඇති. ඉතින්
2: අනිවාර්යෙන් කුසගින නිවන්නේ. ඒක නිසා අපි කියන්නේ මසුරු සිත් නැතිව, ශ්‍රද්ධා සිත් ඇතිව, එහෙම නැත්නම් පරාර්ථකාමී සිත් ඇතිව දානමය කටයුතු වලට සම්බන්ධ වුණු සැමට අපි ස්තුතිය.
1: ඒ
2: වගේම දන්සල් වැඳලා ඒ අයටත් නේද කුසල් කරන් ඉඩ දුන්න ඔබටත් බොහොම ස්තුතිය. අපි ඊළඟ පාරත් තවත් දන්සල් සංවිධානය කරමු. පුළුවන් තරම් ඉතින් පාරෙන් ටිකක් ඈතර කරගන්න පුළුවන් හොඳයි වා. සමහර අය දන්සලේ කොඩිය වනපු ගමම්ම ගිහිල්ලා පාර මැදම නවත්තනවා.
1: අය
2: වැඩක් නැහැ පාර යන්නේ කියලා. මේ වෙලිය යනවා
1: වගේ. ඔව් අමතක වෙනවා එක පාට දන්සල දන්සල
2: කියලා. එහෙම නතර කරන.
1: හරි කොහොමවත් කවන්නේ. ඊයේ දවසේ තින් හොඳ විදියට ගත වෙන්නේ නැති කියලා අපි හිතනවා. රියානතුරු අඩු වෙන්නේ නැති කියලා අපි හිතනවා. ටි කියලා හිතනවා.
2: ටිකක් මෝටර් සයිකල් ප්‍රචණ්ඩත්වයක් නම් තියෙන ඕක එකක් තියෙනවා.
1: ඒක කොහොමවත් චාමර තියන්නේ. මොකද හැමෝම දන්නවා මේ මොනවාද වාහනවල යන්න බෑ, ට්‍රැෆික් එක වැඩි කියලා. ඉතින් ගොඩක් අය දැන් මෝටර් සයිකල් වල යන්න.
2: නෑ නෑ මෝටර් සයිකල් වැඩි වෙන එක නෙවෙයි කියන්නේ. මෝටර් සයිකල් ප්‍රචණ්ඩත්වයට ඉන්න පිරිසකුත් ඉන්නවා
1: ටිකක්. සමහර අය ඉන්නවනේ ඉතින් ට්‍රෑන් ට්‍රෑන් ගාගෙන යනවා.
2: ට්‍රෑන් ගාගෙන ගියත් කමක් නෑ, විනීතව යනවා නේද? ආහාර මෙහෙ යන අයට ඉන්නවා. ඉතින් ඒක නිසා මේ වාගේ අතපය දන් දෙන්න ලෑස්ති වෙන්න එපා නේද? මහමඟට. ඒවට දෙන්න ඕනේ තැන් තියෙනවා. ඉතින් ඒක නිසා නැවතත් මතක් කරන්න තියෙන දන්සල් දුන්න ඔබ සමහරට සංවිධානය කරලා තියෙන්නේ නැති අපි වහගෙන ඉන්න ඔබට බොහොම ස්තුතියි. හැමෝම වෙනුවෙන් ස්තුතිය ඔන්න අපි පුද කරනවා ඔයාට.
1: එහෙනම් ඉතින් අපි යනවා කෙටි විරාමයකට. වෙලාව මතක් කරන්න උදේ 9:00.
2: විනාඩි 48යි දැන්.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පොළ
1: ඔයන්නේ පඬිතු නෝන
2: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ
3: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා
1: ආදමු
3: මම මේ GI box බෝඩ් කරන්න ආවේ
1: දෙන්නංක හොඳ වර්ගයේ
3: නෑ මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI box බා
4: මෙන්වා මෙතින් දන්න කියන GI box බා
5: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා
6: සුවඳ දැනි
7: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
5: සතියේ දිනවල රාත්‍රී 7ට
3: අනුග්‍රහය
8: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ Okay, Hunter. Okay, Hunter.

0: එක දිගට රසම වෙන අපේ තානේ මෝනිං ෂෝ එක.
1: උදේ 9:00 විනාඩි 53යි.
2: එහෙනම් ඉතින් යන්න වෙලාව ලඟ වෙලා තියෙන නේද?
1: මතක් කරන්න ඕනේ NLB
2: දාන්න. දැන් අනුරාධපුරේ ගිහම තා එනවා ඇති නේද සමහර වෙලාවෙ.
1: ඔව් වෙනවා ඇති. මොකද ඉතින් එන්න අමාරු වෙන චාමර. බස් එකක් අල්ලගන්නම එන වෙලාවක් ඉන්නවා ඇති ඒගොල්ලෝ.
2: බස් පොදු ප්‍රවාහන සේවයට කෝච්චියම ගොඩක් දාලා තියෙනවා කියලා තමයි ආරංචි තියෙන්නේ. කොහොම හරි කපගෙන පරිස්සමෙන් එන්න ගියපුවා ඉතින් නේද? එන ගමන් ඉතින් ඔන්න ජාතික ලොතරැය මණ්ඩලයේ ලොතරැය කූඩුවක් දැක්කොත් එහෙම නවත්තලා ඔය ඉන්න බස් එකේ හැමෝම ගිහිල්ලා ගන්න. ධන නිධානේ ලොතරැයිපත් වැඩි වැඩි.
1: ඔව්.
2: මොකද හැමෝම ඉතින් කෝටිපතිව කරවන්න පුළුවන් ලොතරැයියක් තමයි කෝටිපති ධන නිධානේ ලොතරැය
1: කියන්නේ.
2: දැන් ඔය හොඳම උදාහරණේ තමයි මේ මාසේ 29 වන සිකුරාදා කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කඳු උඩ රටින් බිහි කළා. කෝටිපතියෙක් දසලක්ෂපතියෙකු 20 ලක්ෂපතියෙකු කරන අතරතුරේ දැන් සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාස නවත්වාට හිමි කරගන්න පුළුවන්කමක්
1: තියෙනවා.
2: ඒ නිසා අනිවාර්යෙන් ජාතික මහා ධන සම්පත ධන නිධානේ ලොතරැයිපත් ගන්න කියලා පියවට මතක් කරනවා.
1: ඒ වගේම තමයි අද දවසේදී ඔන්න හරියටම කිව්වොත් එහෙම 35 දෙනෙක්ට වාසනාව උදා වෙනවා. 35 දෙනෙක්ට කෝටි ගාණක් ගන්න පුළුවන්කම තියෙනවා. කෝටි 24කට වඩා වැඩි චෙක්පත් මගින් මුදල් ප්‍රදානය කරන්න ඔවුන් සූදානමින් ඉන්නවා. සුපිරි ත්‍යාගලාභින් 4 දෙනෙක් සහ ප්‍රථම ත්‍යාගලාභින් 31 දෙනෙක් වෙත තමයි ඔන්න අද දවසේදී රුපියල් කෝටි 24කට එහා දීපු මුදල් චෙක්පත් හම්බ වෙන්නේ.
2: ඉතින් වැඩි වැඩියෙන් මිලදී ගන්න ජාතික ලොතරැය මණ්ඩලයේ ටිකට් පත් කෝටිපතියෙක් ඒ වගේම මිලියනපතියන් දසලක්ෂපතියන් මේ හැම දෙනෙක්ම උදා කරලා දෙන්න වාසනාව අරගෙන ඉන්න ජාතික ලොතරැය මණ්ඩලයේ කටයුතු කරනවා. ඒක නිසා තමයි ඉතින් ඔයාලට මතක තියාගන්න කියන්නේ වාසනාවට කියන එකම නම තමයි NLB ජාතික ලොතරැයි මණ්ඩලේ.
1: එහෙනම් ඉතින් අපි අදට වැඩසටහන නිමා කරලා යන්න ලෑස්ති. මනීෂා වේතේන සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අරගෙන අද දවසේ ඉතින් ඔයාලගේ අසනීප එතකොට එක එක තියෙන ප්‍රශ්න වලට එහෙම පොඩි පොඩි විසඳුම් හොයාගන්න පුළුවන්කම තියෙනවා. මොකද එක එක දේවල් එයා අරන් આવી තියෙන්නේ. එයාත් එක්ක සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අහන්න කියලා තමයි ආරාධනා කරන ගමන් අදට අපි වැඩසටහන නිමා කරලා යන්න ලෑස්ති.
2: එනම් පරිස්සමෙන් ඉන්න ජීවිතයේ ඔබේ අරමුණු වලට යන්න පුළුවන් සුබ දවසක් වෙන්න කියලා නැවත නැවතත් අද දවසපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා, සුබ දවසක්. මං චාමර.
1: මම නිපුනිකා.

0: ಅನುಗ್ರಹಯ
1: ಇನ್ನ ಪ್ಯಾಲ ಹತಲಿಯಟ ದಿನು ಮವಸ್ತ ಆತ್ಮ ದಿನ ಕೊಟ್ಟು ದೆಕಟ ದಾಹ ಕೊಟ್ಟು ತುನಟ ಹಾರ ದಾಹ ಕೊಟ್ಟು ಹತರಟ ಪನಸ್ ದಾಹ ಕೆಕ್ಕ ಮಹಾ ದಿನು ಮಲಕ್ಷ ದೆಕ ಮಾರಾಕ್ ದಿನ ಆರಿಷ್ಟೆ ವಗೆ ಸುಪಿರಿ ಅಲುಗ್ಮ ಟಿಕಟ್ಟೆಕ ಅಜ ಸಂಪತ ಜಾತಿಗಳು ಕರೆ ಮಾಡಲಿ
2: ಸಸ್ಮ ತತ್ವೇ ಅತ್ಯವಶ್ಯ ಭಾಂಡ ದಿವೇನೆ ಅಡುಮ ಮಿಲಟ ಗದಹೆಗೆ ನವತಮ ಸುಪಿರಿ ವಿಲನ್ ಸೆಲ್ ಜಾಲಯ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಶಾಖಾ ಮಾತಲೆ ಅತುರುಗಿರಿಯ ಕಡುವಿಲ ಗನೆ ಮುಲ್ಲ ನಾರಮ್ಮಲ ಸಹ ಗಂಪುಲ
3: ನವೀನ ತಾಕ್ಷಣಯನ್ ನಿಯಮ ಬರಟ ಸರಿಲನ ಗಣಕಂ ಪ್ರಮಾಣ ಸಂಧಾನ ಕರ ಅಪೇಮ ರಟೇ ನಿಪದವನ ಜಿಐ ಬಾಕ್ಸ್ ಬಾನಂ ಮೆಲ್ವಾ
4: ಮೆಲ್ವಾ ಏಕ ಲಂಕಾವೇ ಏಕ ಅಪೇಮ ಏಕ
5: අයිබෝවන් සුබදාසන කළුත් පෑක් වෙලාව මුදක් කරන්නන් උදේ 10යි දැන් වෙලාව.
6: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
7: වාර්තා පිට වාර්තා තිබුණු කෝටි 8 NLB දනඩි තහනිය නුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ. අහසෙ තියෙන්නේ කොළඹ බලේ.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. අයබෝවන් සුබම සුබෝ දැන්සනක් උදේ 10යි විනාඩි 5යි දැන් වෙලාව. ඔන්න ඉතින් දීර්ක සත්‍යන්ත නිවාඩෝකට පස්ස තමයි අඟහරුවාදා දවසේ සූපර අඟහරුවාදා දවසත් එක්ක සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් පුරුදු විදිහට මුදේ 10 වෙද්දී පටන් ගන්න ලෑස්ති වෙන්නේ. ඉතින් දැන් දන්සල් වලට එහෙම ගිහිල්ලා නේද අපි පරිස්සමට ඉන්න ඕනේ කියන එක චුට්ටක් අමතක වෙලා ගිහිල්ලා තියෙන්නේ. මොකද මේ දන්සල් කාලේට දන්සල් වඳින්න ඕනේ නේද? හැබැයි ඉතින් එහෙමත් බෑ. මොකද අපි පරිස්සම් වුණොත් තමයි අපිට දන්සල් වඳින්න පුළුවන්කම හම්බ වෙන්නේ. ඒ නිසා අපි පරිස්සම් වෙලා තමයි අනිත් කරන හැම දෙයක්ම කරන්න ඕනේ. ඉතින් පරිස්සම් වෙන්න ඕනේ කොහොමද? එතකොට පුංචි පුංචි ලෙඩ රෝග කොහොමද සනීප කරගන්නේ? මෙන්න මේ වගේ දේවල් අපි ඇත්තටම දැනගෙන ඉන්න ඕනේ. මොකද මේ දවස්වල මේ සිද්ධ වෙන කාලකුණේ වෙනස් වීම එක්ක එක එක ලෙඩ රෝග මේ වෙනකොට ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් වලින් බේරෙන්න නම් අපි අනිවාර්යයෙන්ම අපි ගැන චුට්ටක් හිතන්න පටන් ගන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් එහෙම මේ ලෙඩ රෝග ඇවිල්ලා අපිව වහගන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් එහෙම කරන්න දෙන්නේ නැතුව අපිට පුළුවන් ලෙඩ රෝගත් එක්ක සටන් කරන්න. ඉතින් සටන් කරන්න ඕනේ කොහොමද කියන එක ඔයාට කියලා දෙන එකම දවස තමයි සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් සුබර අඟහරුවාදා දවස කියලා. කියන්නේ එහෙමනම් ඉතින් පුරුදු විදිහටම ගොඩක් දේවල් කතා කරන්න බලාගෙන තමයි අදත් ඉන්නේ. ඉතින් ඒ ගොඩක් දේවල් මොනවද කියලා දැනගන්න නම් ඔයාට අනිවාර්යයෙන්ම මේ පැය දෙක මගෑර ගන්න නැතුව මම අහගෙන ඉන්න සිද්ධ වෙනවා. එහෙම අහගෙන හිටියොත් තමයි අද කොහොමද පරිස්සම් වෙන්න ඕනේ. අද කියන්නේ අද විතරක් නෙමෙයි, අපි හැමදාම පරිස්සම් වෙන්න ඕනේ කොහොමද කියන දේ ඔයාට අද දවසේදී දැනගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විතරකුත් නෙවෙයි, අපේ සබදාහම කියලා කියන්නේ හරි අපූරු තෑගි ගොඩාක් අපිට දීපු කෙනෙක්නේ. ඉතින් මෙන්න මේ තෑගිවල තියෙන වටිනාකම, ඖෂධීය වටිනාකම, එතකොට අපි ඒ දේවල් පාවිච්චි කරන්න ඕනේ කොහොමද, මෙන්න මේ වගේ ගොඩාක් දේවල් සුබ රඟහරුවාදා දවසේ, කියන්නේ අද දවසින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තමයි මම අර මුලින්ම කිව්වේ මේ පැය දෙකේ කතා කරන්න මොනවද කියලා දැනගන්න උමනාවක් තියෙනවා නම් උමනානම් අනිවාර්යයෙන්ම මේ පැය දෙක ඔයා මිස් කරගන්න නැතුව දෙකටම අහගෙන ඉන්න ඕනේ. එහෙම අහගෙන හිටියොත් එහෙම ඔයාට මේ එකී මෙකී නොකී හැම දෙයකම සුල මුල දැනගන්න පුළුවන්කමක් හම්බ වෙනවා. හරි, එහෙමනම් ඉතින් ආදරෙන් සාදරෙන් සුප්‍රීම් රේඩියෝ ලයිෆ් ස්ටයිල් පටන් ගන්න තමයි ලෑස් වෙන. ඊට කලින් මතක් කරන්න ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 506 510. එහෙමත් නැත්නම් එවන්න පුළුවන් මේ පැත්තට WhatsApp message එකක් 0718 89 83 83. ඒ විතරකුත් නෙවෙයි, ඔන්න මම ගිය සතියේ සිකුරාද කියපු විදිහටම අත අඟහරුවාදනේ අද මම TikTok live එකක් එන්න තමයි ලෑස් වෙන. ඔයාට පුළුවන් අපේ සුප්‍රීම් රේඩියෝ TikTok page එක පැත්තට ගිහිල්ලා මගේ TikTok live එකට join වෙන්න. හරි, එහෙමනම් ඉතින් පරිස්සම ගැන කතා කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. දෙකට මහගෙන ඉන්න ඔයා මහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්. වෙලාවත් මතක් කරන්නම් උදේ 10යි විනාඩි 8යි දැන් වෙලාව. මම මනිෂා.

0: මුහුද මැද තියෙන නැවක් ගෙලෙන්නේ ඒවටේ වතුර තියෙන නිසා නෙවෙයි, ඒ වතුරට නැව ඇතුළට එන්න ඉඩ දෙන නිසායි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා,
1: පහසු වෙලා,
0: ඇඩි පැඩි
1: වෙලා, අංක එකයි ලග්න එකයි
0: සියයක්ම ඔබ යකේ,
1: අංක දෙකක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ,
1: අංක දෙකයි ලග්න එකයි
0: 2500ක් අතේ, අංක තුනට
1: 50000,
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
3: ඔයාගේ ජීවිතයට ආදරේ හැමදාමත් හොඳම මතක අලුත් කරන එකම තැන
4: Supreme Lifestyle.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න ගොදේ 10යි විනාඩි 18යි දැන් වෙලාවා.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
3: හප්පනින් ඊවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
1: වරු කියනවා. ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ.
5: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
3: බෑක් ටු බෑක් සින්දු අහන්න
6: let's go
7: every weekday at 4 p.m. Dimpotto with Ashi Ali.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
1: අයිවත් මම එරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා. අද මං ඒ දිනුම ගන්න ආවා. රැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මම වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට්පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තට මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මම විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණයක් ලබා දෙනවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ඔයාගේ ජීවිතයට ආදරෙන් හැමදාමත් හොඳම මතක අලුත් කරන එකම තැන.
3: Supreme Lifestyle.

0: 89.1 89.3 Supreme Radio.
1: වෙලාව මතක් කරන්නම් උදේ 10යි විනාඩි 30යි දැන් වෙලාව පහ.
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරන්නේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ. කිරිපත් ගොඩ, චාන්නික බ්‍රාස් ස්ටේනස්, සරුමේරු දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතා දැන් වෙනුවෙන් චාන්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
3: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
1: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
5: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
5: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
3: සාමාන්‍යයෙන් අපි කියනවානේ මම ඉපදුනේත් මෙහෙ, මම ජීවත් වුනේත් මෙහෙ, මම මැරෙන්නෙත් මෙහෙ කියලා. හැබැයි ඔන්නෝයි කියන වාක්‍ය කිහිපය කියන්න වෙන්නේ නැති රටක් තියෙනවා. නෝර්වේ රාජ්‍යයට අයිති ස්වල්බාන් දූපත් සමූහයේ තියෙන කුඩා නගරයක් තමයි ලෝන්ගේබියන් කියලා කියන්නේ. එතකොට මේ නගරේ තමයි තමන් මැරුණට වල දාන්නවත් අයිතියක් නැත්තේ. ඒක තහනම්, නීතියෙන් තහනම්.
6: උත්තරාද්‍රවයේ දක්ෂිණාද්‍රවයේ පුදුම දේවල් සිද්ධ වෙන්නේ නේ. සමකයාශිතව තමයි විකාරම දේවල් සිද්ධ වෙන්නේ නේ. ඝර්ම කලාප රටවල
5: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
7: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
8: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
1: උදේ 10යි විනාඩි 32යි දැන් වෙලාව. ඉතින් සුබර අගහරුවාදා දවසේදී මට හිතුණා මුලින්ම කොහොඹ කොළ ගැන චුට්ටක් කතා කරන්න ඕනේ කියලා. අපේ ආයුර්වේදයේදී නම් කොහොඹ කියලා කියන්නේ ලොකු වටිනාකමක් තියෙන ශාකයක්. ඇත්තටම මේ ආයුර්වේදයේදී විතරක් නෙවෙයි, මේ කොහොඹ කියලා කියන්නේ ඇත්තටම ලොකු ඖෂධීය වටිනාකමක් තියෙන ශාකයක්. දැන් මේක මේ ආයුර්වේදයේදී සර්ව රෝග නිවාරණයක් විදිහට වගේම විෂබීජ නාශක ප්‍රතිඔක්සිකාරකයක් විදිහට තමයි මේ කොහොඹ හඳුන්වන්නේ. ඉතින් ඔයා හිතන්නකෝ කොහොඹ වල කොච්චරනම් ඖෂධීය වටිනාකමක් ඇද්ද කියලා. දැන් මට හිතුණා කොහොඹ වලින් අපේ පුංචි පුංචි ප්‍රශ්නවලට අපිට කරන්න පුළුවන් සත්කාර ටිකක් ගැන කිව්වොත් හොඳයි කියලා. මොකද ඉතින් සමහරක් දේවල් අපි දන්නවා, හැබැයි හරියටම කරන්න කොහොමද කියන එක ගැන අපිට හරි දැනුවත් වීමක් නැහැනේ. ඉතින් ඒ නිසා තමයි මට හිතුනේ මේ ටික ගැන අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ කියලා. අපිට සමහර වෙලාවල් වලට සමේ ආසාදන තත්ත්වය. එතකොට ඔය කුෂ්ඨ වගේ දේවල් ඇති වෙනවනේ. මෙන්න මේ වෙලාවට ඔයාට කොහොඹ වලට මෙන්න මේ වගේ සත්කාරයක් කොහොඹ වලින් ඔයාට කරන්න පුළුවන්කම දිනවට කරන්න තියෙන්නේ පිරිසිදු වතුර කෝප්ප දෙකකට. හොඳට අහගන්න ඕනේ. හරිද? පිරිසිදු වතුර කෝප්ප දෙකකට කොහොඹ කොළ 15ක් 20ක් විතර එකතු කරලා මේ වතුර කෝප්පේ, ඒ කියන්නේ වතුර කෝප්පක වතුර ප්‍රමාණය ඔයා මේ කොහොඹ කොළත් එක්ක උතුරව ගන්න ඕනේ. ඊට පස්සේ මේ උතුරව ගන්නකොට ඔයා හොඳට මතක තියාගන්න අර අපි වතුර කෝප්ප දෙකයිනේ පාවිච්චි කරේ. හැබැයි ඔයා මේක උතුරවගෙන අන්තිමට එක වතුර කෝප්පයක් වෙනකම් මේ වතුර ටික හින්ද ගන්න ඕනේ. ඉතින් ඒකේ තමයි නියම සාරය තියෙන්නේ. ඊට පස්සේ ඔයාට පුළුවන් අර වතුර එකේ තියෙන කොහොඹ කොළ ටික අයින් කරගෙන වතුර ටික චුට්ටක් නිවෙන්න තියලා අර ආසාදනයේ වෙච්ච තැන්වල, එතකොට කුෂ්ඨය තියෙන තැන්වල මේ වතුර වලින් ඔයාට පුළුවන් ඒ තැන් ආලේප කරන්න. ඉතින් ඔන්න ඔය විදිහට සතියක් සතිය එකහමාරක් එහෙමත් නැත්නම් මේක එක දිගට කරනකොට අර සමේ ආසාදන තත්ත්ව කුෂ්ඨ වගේ දේවල් ඉක්මනින්ම නැති කරගන්න පුළුවන්කම තියෙනවා කියලා තමයි ආයුර්වේද විද්‍යාවේ සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි මේ කොහොඹ ඇස් රෝගවලටත් ගොඩාක් හොඳ ශාකයක්. ඇස්රෝක වලටත් කරන්න තියෙන්නේ කොහොඹ කොළ ටිකක් තම්බලා මේ ඇස් දෙක හොඳට හෝදන එක විතරයි කරන්න තියෙන. වෙන කිසිම දෙයක් කරන්න නැහැ. කොළඹ කොහොඹ කොළ ටිකක් හොඳට හෝද මේ උතුරවගෙන ඒක ඇස් වලට ආලේප කරන එක විතරයි ඔයාට කරන්න තියෙන්නේ. එතනින් එහාට ඔයාට කිසිම දෙයක් කරන්න නැහැ. ඒ වගේම තමයි අපිට ඔය මේ වෛරස් වගේ රෝග එතකොට ඔය එක එක දැන් මේ කාලෙදිත් එක එක රෝගාබාධ වැළඳින්න තියෙන ඉඩකඩ වැඩි වෙලානේ තියෙන. ඒ වගේම ඒ වගේ රෝග ව්‍යාප්ත වෙන සංඛ්‍යාවත් වැඩි වෙලානේ තියෙන්නේ. ඉතින් දැන් මේ කාලෙදි වැඩිපුර ව්‍යාප්ත වෙන රෝගයක් තමයි පැපොල සරම්ප මෙන්න මේ වගේ රෝග කියලා කියන. ඉතින් මේවටත් කොහොඹවල තියෙනවා හරිම ප්‍රතිකාර. ඔයාට පුළුවන් කොහොඹ කොළ අමු කහ ඒ වගේම ගාගත්ත පොල් එකට අඹරලා හමේ ආලේප කරන්න. ඒ කියන්නේ පැපොල තියෙනවා නම් සරම්ප රෝග තියෙනවා නම් මෙන්න මේ වගේ වෙලාවල් වලට ඔයාට පුළුවන් කොහොඹ කොළ අමු කහ සහ ගාගත්ත පොල් එකට අඹරලා හමේ ආලේප කරන්න. ඉතින් මෙන්න මේ මගිනොත් ඔය පැපොල සරම්ප වගේ දේවල් ඔයාට ඉක්මනින්ම හොඳ කරගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කොහොඹ වලින් අපේ පුංචි පුංචි ප්‍රශ්න වලට උත්තර හොයාගන්නේ. ගොඩාක් වෙලාවල් වලට අපි දන්නවා මෙන්න මේ දේවල් වලට අපිට කොහොඹ පාවිච්චි කරන්න පුළුවන් කියන කාරණාව. හැබැයි ප්‍රශ්න තියෙන්නේ අපි පාවිච්චි කරන්න ඕනේ කොහොමද, මොන ප්‍රමාණයන්ගෙන්ද අපි පාවිච්චි කරන්න ඕනේ, මේක හරියටම කරන්නේ කොහොමද, මෙන්න මේ කියන ගැටලුව තමයි අපිට තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මට හිතුනේ මේ සමයාසාධන වලට කොහොඹ පාවිච්චි කරන්නේ කොහොමද, ඇස් රෝග වලට කොහොඹ පාවිච්චි කරන්නේ කොහොමද. ඒ විතරක් නෙමෙයි දැන් මේ දවස්වල ව්‍යාප්ත වෙන්න ගොඩාක් ඉඩකඩ තියෙන මේ පැපොල සරම්ප වගේ රෝගවලට කොහොම වලින් කොහොමද හරියට ප්‍රතිකාර කරන්නේ මෙන්න මේ කියන දේවල් කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් මේ හැම දෙයක්ම ආයුර්වේදයේ සඳහන් වෙන දේවල් කියලාත් මතක තියාගන්න ඕනේ. එහෙමනම් ඉතින් ඔන්න ඔය විදිහට තමයි කොහොඹ වලින් අපිට ගැළපෙන හරිම ප්‍රතිකාර අපිට කරගන්න පුළුවන් වෙන්නේ. තවත් මේ වගේ ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. ඒ දේවල් දැනගන්න නම් අනිවාර්යයෙන්ම මේ පැය දෙක අහගෙන ඉන්න ඕනේ. එතක මතක් කරන්න කීප දෙනෙක් ඉන්නවා මම මුලින්ම යන්න ලෑස්ති වෙන්නේ TikTok එක පැත්තට. අසල ඉන්නවා, ඒ වගේම හසලකින් මනෝජ් ඉන්නවා, හිරුනි පෙරේරා ඉතාලි වලින් ඉන්නවා, ඒ වගේම රිෂු, හන්සන, සාෂ්, ඒ විතරක් නෙවෙයි ශාරක ෆෙනාන්ඩෝ, කමල් ප්‍රියන්ත ඉන්නවා, උරුදුම්බරින්, ඒ වගේම ප්‍රසාද්, තරිඳු, තිසර, ඒ වගේම පවන්, යොහාන්, චාලක, උමා, මහේම, රාජගිරියෙන් ඉන්නවා. යාගේ ආලෝ කටියත් එකතු කරගන්න කියලා කිව්වා තරුෂි, නිපුණි, කල්හාරි, කාව්‍යා, කවිෂ්ණි, ඒ වගේම දිනුලි, සචිනි මේ කට්ටියත්, ඒ වගේම චතු, රම්යා, එම්ජේ, ඩිල්ෂාන්, අහිංසා, ඩිල්ෂාන් එස්, ඒ වගේම අසින්දු, බැකෝමල්ලි, අනුරාධ, වසන්ත මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන. එහෙමනම් ඊළඟ සින්දුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකට මහගෙන ඉන්න ඔයා මහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්. වෙලාවත් මතක් කරන්නම් උදේ 10:37 දැන් වෙලාව 5.

89.1 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නම් 10:45 දැන් වෙලාව 5.
2: සමුරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600 18 22.
3: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
4: මල්ලි කොරනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට
5: අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට
6: පිටරට උදවියමයි හිතේ අනේ මලෙයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකො
5: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
3: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
2: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
5: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
1: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: The Welcome Show.
2: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න. සතිය දවස් 5ම උදේ 7ට.
7: The Welcome Show.
1: අනුග්‍රහය.
8: එන්න

0: ඉංජිනේරුවේ ක්‍රදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: 89.1 89.3
1: සුප්‍රීම් රේඩියෝ.
2: මගේ හඬ මගේ රටේ

89.1 89.3 Supreme Radio.

0: ඔයාක ජීවිතයට ආදරේ හැමදාමත් හොඳම මතක අලුත් කරන එකම තැන
1: Supreme Lifestyle.

89.1 89.3 Supreme Radio.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. එකොළහය විනාටි හතයි දැන් වෙලාව. ඒ කියන්නේ ඔන්න දෙවනි පැයෙන් තමයි මේ විදිහට ආයමත් ඔයයි මමයි මුණ ගැහෙන්නේ. සුබ රඟහරුවාදා දවස කියලා කියන්නේ අපි ඇත්තටම පරිස්සම් වෙන්න ඕනේ කොහොමද, ලෙඩ රෝග අඳුන ගන්න ඕනේ කොහොමද, එතකොට මොන වගේ කැම බීම ගත්තොත් අපිට අපේ ශරීරය පරිස්සම් කරගන්න පුළුවන් වෙන්න. පින්න මේ කියන්න අවු දේවල් කතා කරන දවසනේ. ඉතින් මට හිතුණා මේ අද පොඩ්ඩක් අපේ ගෙවත්තේ තියෙන අපි එච්චර හිතන්නේ නැති ඖෂධ පැලෑටිවල තියෙන ඒ ගුණ ගැන චුට්ටක් කතා කරන්න ඕනේ කියලා. මොකද මේ අපිට තියෙන කාර්ය බහුලත්වයත් එක්ක අපිට අපේ ගෙදර වත්තේ තියෙන ඖෂධවල වටිනාකම ගැන අපිට පොඩ්ඩක් ඒ වටිනාකම අඩු වෙලානේ තියෙන. ඉතින් ඒ නිසා මට හිතුණා අපිට මේ ස්වභාවිකවම ලැබිලා තියෙන තෑගිවල වටිනාකම ගැනත් අපි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා තමයි කලින් මම කොහොඹ ගැන කතා කරා, දැන් මට හිතෙනවා කතා කරන්න පාවට්ට ගැන. පාවට්ට කියලා කියන්නේත් අර කොහොඹ වගේම හරිම ආයුර්වේදීය ඖෂධීය වටිනාකමක් තියෙන ඇත්තටම හොඳ ඖෂධයක්. ඉතින් පාවට්ට ගැන කතා කරනකොට කැස්ස සහ ඇදුම පාලනය කරගන්නත් ඔන්න පාවට්ට අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා තමයි. කියන්නේ තිස් ශ්වාසනාලය වගේම පෙනහල පිරිසිදු කරලා සුවය සලසන එක පාවට්ට වලට හරිම ලේසියෙන් කරන්න පුළුවන් කියලා තමයි ආයුර්වේදයේ සඳහන් වෙන්නේ. ඒ වගේම සෙම සහ පීනස රෝගත් ඔන්න ඉක්මනින්ම සමනය කරගන්න පුළුවන් මේ පාවට්ට දුම් ඔයා නිතර නිතර ඇල්ලුවොත් එහෙම. ඒ වගේම තමයි අපේ ශරීරයේ ඉදිමුණු ස්ථාන තියෙනවා නම් ඒ ඉදිමුම් සමනය කරගන්නත් අපිට පාවට්ට ඔන්න පාවිච්චි කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒ වගේම අපේ ශ්වසන පද්ධතිය ශක්තිමත් කරන්නත් පාවට්ට වලට ලොකු ගුණයක්, ඒ වගේම ලොකු බලයක් තියෙනවා කියලා තමයි ආයුර්වේදයේ සඳහන් වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ගුණ ගොඩක් පාවට්ට වලත් ඇතුළත් වෙනවා. හැබැයි ඉතින් දැන් අපිට ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ දේවල් ගැන අපි පාවට්ට බෙහෙතක් කියලා දන්නවා. හැබැයි පාවට්ට කොහොමද අපි පාවිච්චි කරන්න ඕනේ, මොන වගේ රෝගවලටද අපිට පාවට්ට පාවිච්චි කරන්න පුළුවන්, මේ ගැන හරි දැනුවත් වීමක් නැහැනේ. හැබැයි මේ ගැන අපි හරියට තව හොයලා බැලුවොත් එහෙම අපි සමහරක් වෙලාවල් වලට හොඳ කරගන්න බැහැ කියන ලෙඩපවා හොඳ කරගන්න අපේ සුභාදහමෙන් අපිට තෑගි ඕන තරම් හම්බ වෙලා තියෙන. ඉතින් ඒ නිසා තමයි

මට හිතුනේ අද දවසේදී අපිට සුබදාහමෙන් හම්බ වෙලා තියෙන තෑගිවල තියෙන මේ ඖෂධීය වටිනාකම ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ කියලා කලින් කොහොඹ ගැන කතා කරා. එනිසා තමයි මට හිතුනේ දෙවනි බෑය මුලින්ම පාවට්ට ගැනත් අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ කියලා. හරි, ඉතින් කැස්ස සහ ඇදුම පාලනය කරනවා, එතකොට සෙම සහ පීනස රෝග සමනය කරනවා, ඒ වගේම ඉදිමුන් තත්ත්වයන් අඩු කරන්න අපිට පාවට්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, සොසන පද්ධතිය ශක්තිමත් කරගන්නත් අපිට පාවට්ට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මතකයිනේ නේද? දැන් ඔය හිඹිරිස්සාවක් එහෙම හැදිච්චාම අපි කියනවනේ ස්ටීම් කරන්න කියලා. අන්න ඒ විදිහට ස්ටීම් කරනකොට ඔයාට පුළුවන් නම් පාවට්ට කොලයක් දෙකක් මේ වතුර එකට දාලාම ස්ටීම් කරන්න, ඔයාට හොඳ සුවයක් ලබා ගන්න පුළුවන් කියන දේ තව මතක තියාගන්න ඕනේ. හරිද? හරි, එහෙමනම් ඉතින් දෙවනි පැයේ මුලින්ම පුංචි විශ්වයකට යන්න තමයි මම ලෑස්ති වෙන්නේ. මම යනවා නුවරට. නුවරින් ලක්මාලි මට කතා කරා, එයාගේ චූටි දුවගේ අද බර්ත්ඩේ එක කියලා කිව්වා. අවුරුදු 13 බර්ත්ඩේ එක තමයි ඔන්න අපේ චූටි දුව සමරන්නේ. ඉතින් අපේ චූටි දුවගේ නම නම් මට කිව්වේ නැහැ. නම කිව්වේ නෑනේ, මටත් ඒක අහන්න අමතක වුණා. හරි, ඉතින් චූටි මැණිකට සුබම සුබපන්දිනයක් වෙන්න කියලා අපි හරිම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම අම්මා තාත්තා සීයා පවුල හැමෝම හරිම ආදරෙන් අපේ මැණිකට විශ් කරනවා කියලා කිව්වා. ඒත් එක්කම චූටි පැටියෝ පවුල කට්ටිය විතරක් නෙවෙයි, සුප්‍රීම් රේඩියෝ අපි හැමෝමත් ඔයාට හරිම ආදරෙන් විශ් කරනවා. ඔයා ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම ඒ විදිහට මිෂ්ට සිද්ධ කරගන්න පුළුවන් වෙන හරි වාසනාවන්ත නිරෝගිමත් සුබම සුබපන්දිනයක් වෙන්න කියලා ඔන්න එහෙනම් අපි විශ් එක දුන්නා. හරිද? ඒත් එක්කම සමන්ත කැස්බෑවෙන් කතා කරා, පුතා ජනිත වගේම දුවල දෙන්නා පවනි වාසනා. ඒ විතරක් නෙවෙයි, විදේශගත වෙලා ඉන්න අපේ යාළුවා හැමෝමත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ඉතින් මේ වෙලාවේ මගේ TikTok live එකෙත් කට්ටියක් ඉන්නවා. ඒ කට්ටියවත් එකතු කරගත්තනම් හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් කවිඳු ඉන්නවා, ඒ වගේම සිරි කුමාර, මදුෂ, එතකොට ශාලිත, දිනීගල්, නිම්නාදී, එතකොට සංජීව, ගිල්ෂාන්, කාශ්‍යප බණ්ඩාර, නිලංක, DNR, ගංගා, මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ඊළඟ සින්දුවට යන තමයි ලෑස්ති වෙන්නේ. දිගටම අහගෙන 11:12 දැන් වෙලාව. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ, සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නම් 11 විනාඩි 16 ආයේ දැන් වෙලාව. මුහුද මැද තියෙන නැවක් ගෙලෙන්නේ ඒ වටේ වතුර තියෙන නිසා නෙවෙයි, ඒ වතුරට නැව ඇතුළට එන්න ඉඩ දෙන නිසායි. සිහි නැතිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
1: සියයක්ම ඔබ අතේ,
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
6: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසය දෙනෝ කිරිපත්ගොඩ චාර්ලික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත්ගොඩ.
7: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
8: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
9: එම මෙහෙම
10: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
8: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
11: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
8: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
12: සින්දු කෆේ විත් නිමේෂා. නිමේෂා
13: The Welcome Show.
14: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: සාමාන්‍යයෙන් අපි කියනවානේ, මම ඉපදුනේත් මෙහෙ, මම ජීවත් වුනේත් මෙහෙ, මම මැරෙන්නෙත් මෙහෙ කියලා. හැබැයි ඔන්නෝයි කියන වාක්‍ය කිහිපය කියන්න වෙන්නේ නැති රටක් තියෙනවා. නෝර්වේ රාජ්‍යයට අයිති ස්වල්බාන් දූපත් සමූහයේ තියෙන කුඩා නගරයක් තමයි ලෝන්ගියේ බියෙන් කියලා කියන්නේ. එතකොට මේ නගරයේ තමයි තමන් මැරුණට වල දාන්නවත් අයිතියක් නැත්තේ. ඒක තහනම්, නීතියෙන් තහනම්.
8: උත්තරද්‍රවයේ දක්ෂිණද්‍රවයේ පුදුම දේවල් සිද්ධ වෙන්නේ නේ. සමකයාශිත තමයි විකාරම දේවල් සිද්ධ වෙන්නේ නේ. ඝර්ම කලාපී රටවල
12: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
13: The Welcome Show.
12: අසු නවයයි එක. Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න 11:36 දැන්වලාවා.
2: ෆයිබර් ලේසර්, සීඑන්සී ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 188
3: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම්ම යමු සංචාරයක්.
2: Travel with Supreme.
1: සතිය දවස් පහේම
2: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වනකාලමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙන සේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙන සේ කපටා කරන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රටේ

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙන සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. ගුණහයි විනාඩි 35යි දැන් වෙලාව. මන ලෝල හිතැත්තිය කෝල නොවී මගේ මූණ දිහා බලන්. හරි, ඉතින් සුබ රඟහරුවාදා දවස තමයි මේ විදිහට අහගෙන ඉන්නේ. දැන් අපි කතා කරා කලින් පැයේදි කොහොඹ ගැන, මේ පැයේ මුලින්ම අපි කතා කරා පාවට්ට ගැන. දැම්මට හිතෙනවා කතා කරන්න අක්කපාන ගැන. ගොඩාක් වෙලාවල් වලට ඇත්තටම අපේ ගෙදර වත්තේ මේ දේවල් තියෙනවද කියලා සමහරක් වෙලාවල් වලට දන්නේ නැහෙනේ. සමහරක් වෙලාවල් වලට අපේ තියෙන නොදැනුවත්කම නිසාම මේ වගේ දේවල් අයිෂෝ, ඉතින් මේවා මොකටද වත්තේ පැල කරගෙන හදිස්සියක් වෙන්නෙත් නෑනේ කියලා උදුරලා දාන වෙලාවලුත් ඕඩ තරම් තියෙනවා. හැබැයි ඔයා අක්කපාන ගැන හරියටම දන්නව නම්, අදින් පස්සේ ඔයාගේ ගෙවත්තේ අක්කපාන පැලයක් තියෙනවා නම් ඔයා ආයේ උදුරලා දාන්නේ නැහැ. අක්කපාන තියෙනවා නම් තව වවා ගන්න තමයි ඔයා ට්‍රයි එක දෙන්නේ. හරිද? ඇත්තටම අක්කපාන කියන්නේ මොන වගේ ශාකයක්ද? අපි හැමෝම දන්නවනේ අක්කපාන කියන්නේ මොන වගේ ශාකයක්ද කියලා. හැබැයි අක්කපාන වල තියෙන ඖෂධීය වටිනාකම අපි ගොඩාක් දුරට දන්නේ නැහැ. සහ අපි ගොඩාක් දුරට දැනගත්තත් ඒක ඇත්තටම එහෙමද කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ඔයා දැන් බලන්නකෝ, අක්කපාන වලට අපි හිතන්නේවත් නැති ලෙඩ රෝග ගණනාවක් සුව කිරීමේ හැකියාවක් තියෙනවා. අංක එකටම අක්කපාන වලට පුළුවන් වකුගඩු රෝග සමනය කරන්න. ඉතින් වකුගඩු රෝග තියෙන කෙනෙක් නම් ඔන්න වෛද්‍ය නිර්දේශ මත අක්කපාන පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මුත්‍රා මාර්ගයේ රෝග සුව කරන්නත් අක්කපාන අපිට බෙහෙතක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔය තුවාලාවට පස්සේ ඇතිවෙන දැවිල්ල ඉක්මනින්ම අක්කපාන වලින් සුව කරගන්න හැකියාවක් තියෙනවා. මොකද අක්කපාන කියන්නේ හරිය කෝල් එකක් තියෙන පොඩි ශ්‍රාවයක් එක්ක තමයි මේ අක්කපාන කොලේ තියෙන. ඉතින් මේ දේවල් නිසා තමයි මේ තුවාල වලින් අපිට ඇතිවෙන දැවිල්ල ඉක්මනින්ම සමනය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි ආමාශික තුවාල. ගැස්ට්‍රයිටිස් තියෙන අයට ගැස්ට්‍රයිටිස් තත්ත්වයන් නැති කරගන්නත් ඔන්න අක්කපාන උදව් කරගන්න පුළුවන් කියලා ආයුර්වේදයේ සඳහන් වෙනවා. ඒ වගේම තමයි අපේ ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරන්නත් අක්කපාන වලට ලොකු හැකියාවක් තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම තමයි රක්තපාත තත්ත්වයන් තියෙනවනේ, මෙන්න මේ දේවල් පාලනය කරගන්නත් අපිට අක්කපාන පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේ ඕනම දෙයක් අපි දන්නවා වෛද්‍ය නිර්දේශ යටතේ තමයි අපි පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මේට අමතරව සෙම, වකුගඩු ආශ්‍රිත රෝග, එතකොට සමේ රෝග, මෙන්න මේ වගේ ලෙඩ රෝග ගණනාවකට අපිට අක්කපාන ශාකය හරිම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම ආයුර්වේදයේ හරි ලස්සනට සඳහන් වෙන. ආයුර්වේදය කියලා කියන්නේ අපි ගොඩාක් වෙලාවල් වලට මෙන්න මේ වගේ සබාධහමත් එක්ක බැඳිලා තියෙන දෙයක්. ඉතින් ඒ නිසා ආයුර්වේදයේ තමයි මේ දේවල් මේ විදිහට සඳහන් වෙන්නේ. දැන් කෙනෙක්ට හිතනවා නම් මටත් ගැස්ට්‍රයිටිස් තත්ත්වය තියෙනවා, මටත් අක්කපාන පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. ඔව්, පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕනේ වෛද්‍යවරයෙක්ගේ වෛද්‍ය නිර්දේශය මත මේ දේවල් පාවිච්චි කරන්න අපි මතක තියාගන්න ඕනේ. මොකද මේ දේවල් මොන මොන ප්‍රමාණවලින්ද අපි පාවිච්චි කරන්න ඕනේ, එතකොට මොන වගේ දේවල්ද මෙතෙන්දී අපි මේ අක්කපාන ශාකේ පාවිච්චි කරන්න ඕනේ, මේ වගේ දේවල් හරියටම වෛද්‍යවරයෙක්ගේ නැහුවත් අපිට දැනගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒ නිසා වෛද්‍ය නිර්දේශ මත තමයි ආයුර්වේදයේ දේවල් අපි පාවිච්චි කරනකොටත් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. ඕනම දෙයක් අපිට හිතුමනාපට පාවිච්චි කරන්න බෑ. මොකද අපේ සමහරක් වෙලාවල් වලට හිතුමනාපට පාවිච්චි කරන දේවල් වලින් අපිට රෝගේ තියෙන වෙලාවට සමහරක් වෙලාවල් වලට සහනයක් ලබා ගන්න පුළුවන් වුණාට ඊට පස්සේ අපිට අතුරු ප්‍රතිඵල බොහෝම ඒකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා හරියට රෝගය අතුනාගෙන ඒ රෝගය වෛද්‍යවරයෙක්ට පෙන්නලා මේ රෝග තත්ත්වයට මෙන්න මේ වගේ දේවල් පාවිච්චි කරොත් හොඳද කියන දේ වෛද්‍යවරයාගෙන් ඒ අදාළ අනුමැතිය අරගෙන අපි පාවිච්චි කරොත් එහෙම අපිට පුළුවන් මේ රෝගාබාධ සියල්ලම සුව කරගන්න. එහෙමනම් ඉතින් ඔන්න ඔය විදිහට තමයි අක්කපාන ශාකයේ තියෙන ඖෂධීය වටිනාකම ගැනත් මම මතක් කරේ. මේ දේවල් අපෙන් ඈත් වෙලා යන දේවල්. සමහරක් වෙලාවල් වලට අපේ පුංචි දරුවෝ වුණත් දන්නේ නැහැ මේ අක්කපාන කියන්නේ මොකක්ද, අක්කපාන වල තියෙන ඖෂධීය වටිනාකම මොන වගේද. මේ දේවල් අපේ දරුවන් වුණත් දැන් දන්නේ නැති කාලයක් තමයි මේ ඉස්සරහට එන්නේ. ඉතින් ඒ නිසා මේ දේවල් අනිවාර්යයෙන්ම අපේ දරුවන්ට කියලා දෙන්නත් අපි මතක තියාගන්න ඕනේ. එහෙමනම් ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒකනත් කතා කරේ. ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට කලින් මට හිතෙනවා
පැත්තට කතා කරපු කිප දෙනෙක් එකතු කරගෙන පානතුරේට යන මා පානතුරෙන් ගුණසිරි කතා කරලා ලස්සන සින්දුවකට පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ඒත් එක්කම ගාලට යන මා ගාලෙන් වන්දනා කතා කරා අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන අපි තව හරිම ආදරෙන් අහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. හැමනම් ඉතින් මේ කටියත් ඔක්කොම එකතු කරගෙන ඒ වගේම මගේ TikTok live එකේ ඉන්න නිර්මලා රත්නායක ඒ වගේම සකුණි එකතු කරගන්න කිව්වා කුමාර නෙතුකි යෙනුකි මේ කට්ටියයි අපේ රංශවය එකතු කරගෙන ඊළඟ සින්දුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකට මහගෙනින් අහගෙන ඉන්න ගමන් වාටත් පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 510 510 එහෙමත් නැත්නම් එවන්න පුළුවන් WhatsApp පැත්තට WhatsApp message එකක් 0718 893 893 ට 11:41 දැන් වෙලාව 5

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලව මතක් කරන්නම් 11:44 දැන්වලාව.
2: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවිනේ අඩු මුමිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
3: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
4: මල්ලි කොරෝනා ගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රැවලට.
5: පිටරට උදවියමයි හිතේ. අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
4: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
3: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
2: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
1: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
2: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas pahema udey hatata The Welcome Show.
1: Anugrahaya.
7: Wartha apita wartha kabana koti yate NLB tanade tahane nuthrayye rupiyal koti 13.98 ikma u dawanta supiritaya galaba dimin rathe sangwardhaneta dawanta shaktiyak wemin obath dinawa ratat dinawana jathiye mahatana sampatha tanani dahane biladigena obath kotipatiye kuwanna
8: navina taakshanayen නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: 89.1 89.3 Supreme Radio.

0: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
1: ලහය විනාඩි 53යි දැන් වෙලාව. ඒ කියන්නේ යන්න වෙලාව වෙලා තියෙන්නේ. එහෙමනම් ඉතින් යන්න තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි ඉතින් ඔය යන්න කලින් තව පුංචිම පුංචි වැඩක් තියෙනවා. දොම්පිට යන්න ඕනේ. මොකද මේ පැත්තෙන් මට කෝල් එකක් ආවා අශෝක් මාලගෙන්. ඉතින් ලස්සනම ලස්සන සින්දුවකට පවුල හැමෝම එකතු කරගන්න කියලා තමයි අශෝක මාලා කිව්වේ. ඒත් එක්කම බොරලස්කමුවට යනවා. බොරලස්කමුවෙන් තිලක් කතා කරා, රසල් ඒ වගේම චිත්‍රා, ස්වර්ණ, පත්මිනී මේකට ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියනකොට දිනුෂිකා ඒ වගේම චාපික මේකට ඒවත් එකතු කරගෙන එහෙනම් යන්න තමයි ලෑස්ති වෙන්නේ. යන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න තියෙනවා. ඩෙංගු. ඩෙංගු ඉතින් දැන් ඔන්න එන්න එන්න තවත් වැඩි වීගෙන යනවා කියලා සෞඛ්‍ය ප්‍රවර්තන කාර්යංශය සඳහන් කරනවා. ඉතින් ඒ නිසා තමන්ගේ අවට වටපිටාව තමන් හරිම පිරිසිදුවට තියාගන්න මතක තියාගන්න. ගෙදර ගත්තාම ගෙදර වතුර පිරෙන ස්ථාන අනිවාර්යම පිරිසිදු කරන්න තව මතක තියාගන්න ඕනේ. ඒත් එක්කම දැන් ඔයා හිතනවා නම් අපි මේ හැම දෙයක්ම පිරිසිදු කරනවා, තව දේවල් බලන්න දෙයක් නැහැ, මම්මගේ වත්ත පිටිය හොඳට පිරිසිදු කරලා තියෙනවා කියලා ඔයා හිතන්නේ නැති තැන්වල පිරිසිදු වතුර එකතු වෙලා ඩෙංගු බෝවෙන ස්ථානයක් හැදෙනවා වෙන්න පුළුවන්. ඉතින් අපි හිතුවේ නැති වුණාට සමහරක් වෙලාවල් වලට ස්වභාවික දේවල් වල ඩෙංගු බෝ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ගැනත් අපේ ගස් ගොඩක් තියෙනවා නම් ගෙදර වත්තේ ඒ ගැනත් චුට්ටක් සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙමනම් ඉතින් ඔය ගැන සැලකිලිමත් වුණොත් අපිට පුළුවන් මේ ඩෙංගු කියන මේ මාරාන්තික වදුරින් හරිම ඉක්මනට ලේසියෙන්ම බේරෙන්න අපේ ජීවිතත් පරිස්සම් කරගෙන. ඉතින් ඒකට මූලිකම වගකීම තියෙන අපේ අතේ. ඉතින් ඒ නිසා අපේ වත්ත පිටිය පිරිසිදු කරගන්න, අපේ ගේ ටික පිරිසිදු කරගන්න, අපි අවට ඉන්න වටපිටාව පිරිසිදු කර ගැනීමේ අයිතිය තියෙන්නේ සම්පූර්ණයෙන් අපේ අතේ. එහෙම කරගත්තොත් අපිට පුළුවන් ඩෙංගු වතුර අපිට මඟ හැරවා ගන්න. එහෙමනම් ඉතින් ඒකනත් මතක් කරමින් අදට සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අවසන් කරන්න තමයි මේ විදිහට ලෑස්ති වෙන්නේ. මම ගියාට ඔයාට පාඩුවක් වෙන්නේ නැහැ, මොකද තව කෙනෙක් ඉන්න මග බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා එයත් එක්ක දවල් 12 ඉඳන් දවල් 2 වෙනකන් සින්දු එක්ක දිගට අහන්න තවට chance එක දෙන. ඉතින් ඒ නිසා ඔය විදිහට දිගට 89.1 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කියන දේත් මතක් කරගෙන තමයි යන්න ලෑස් වෙන්නේ. ගිහින් එන්නම් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඕනේ. හරි 11:55 දැන් වෙලාව. මම මනිෂා.

0: සුබදහවලක හිතවතුනි වෙලවදවල් 12යි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ අහසෙන් පිළේ පොළොවෙන් බලේ කොතනක් ඇහේ

0: සුප්‍රීම් රේඩියෝ.
1: මුහුද මැද තියෙන නැවක් ගෙලෙන්නේ ඒ වටේ වතුර තියෙන නිසා නෙවෙයි, ඒ වතුරට නැව ඇතුළට එන්න ඉඩ දෙන නිසායි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: පැඩි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ අතේ,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

අයිබෝන් සුබ දහවලක් වේවා හිතවතුනි. වෙලාවද වදුලහයි විනාඩි 8යි FM 89.1 89.3 වෙනවා. මේ හගිනින්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්. සතිය දවස් පහම දවල් 12 ඉඳන් 2 වෙනකන් ඔයාලට ලන්ච් බ්‍රේක් අහන්න පුළුවන්. අද ජුනි මාසයේ 30 වෙනිදා හිතවතුනි. මේ ලස්සන දවසක් ආරම්භ කරන්නයි මේ විදිහට ආරම්භ කරන්නේ. මේ ආරම්භ කළා තියෙන්නේ ඉතින් ලොง වීකෙන්ඩ් එකකට පස්සේ තමයි අපි මේ විදිහට හමු වෙන්නේ. මේ මොකද කරේ ඉතින් වීකෙන්ඩ් එකේ නේ සමහර කට්ටිය සිකුරාද නිවාඩුවක් දෙන්න සිකුරාද නිවාඩුවක් දෙන්න මම කෙලින්ම 4 days නේ ලොง වීකෙන්ඩ් එකක් ගත කළා තමයි ඔයා මේ විදිහට අද දවසේ ඇවිල්ලා තියෙන. සමහර කට්ටිය අද දවසේ ඇවිල්ලත් නැහැ. ඉතින් මේ මාසේ නේ 6 වෙනි මාසේ මේ ආකාරයට මේ අද දවසින් නිමවටපත් වෙනවා හිතවතුනි නේ. හෙට ඉඳන් අලුත් මාසයක් නේ. අලුත් විදියට වැඩ පටන් ගන්නයි සූදානම් වෙන්නේ හැමෝම. මම දන්නවනේ දැන් හරියටම අවුරුද්දේ මාස 6ක් අවසන් වෙලා තියෙනවා. හරිම සතුටුයි නේ. ගොඩක් දේවල් අපි අපේ ජීවිතේට කරගෙන තියෙනවා. ඉතින් අපි කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා නේ. අපි ඊයේ දවසෙත් හම්බුණා නේ. අද දවසෙත් අපි හම්බෙනවා. ආට පුළුවන් මාව අහන්න නොයෙකුත් විදි ගණනාවක් තියෙනවා. ආට මාව අහන්න රේඩියෝ එකේ FM 89.1 89.3 ටියුන් කරලා මාව අහන්න පුළුවන්. වගේම ආට පුළුවන් සුප්‍රීම් රේඩියෝ අහන්න දවස පුරාවට ලෝකෙ කොහේ කොතනකින්දියත් www.supremeradio.lk අපේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට ගිහින් ආට පුළුවන් අපි වහන් යන එන ගමන් අහන්න ආට හැකියාව තියෙනවා. ඉන්න තැනක ඉඳන් අහන්න පුළුවන්කම ලැබෙනවා. බස් එකේ යන ගමන් මේ ඕන තැනක ඉන්න ගමන් අපි වහන්න පුළුවන් කියලා මතක් කරනවා. එහෙනම් වැඩේ පටන් ගන්නයි හදන්නේ. ලස්සනම ලස්සන සින්දුවකින් තමයි අපි වැඩේ පටන් ගන්න හදන්නේ. මතක් කරනවා අපේ හොට්ලයින් එක 011-2510-510. වාට පුළුවන් මේ පැත්තට දුරකථන නැමතුමක් ලබා දෙන්න. ඒ විතරක් නෙවෙයි වාට පුළුවන් මේ පැත්තට WhatsApp පණිවිඩයක් යොමු කරන්න 0718-893-893. ඒත් එක්ක මතක් කරනවා අපේ social media platforms ඔක්කොමත් එක්ක ළඟින්ම ඉන්න. විශේෂයෙන්ම අපේ

යන්න හදන්නේ මුලින්ම ආකාශයේ බලාපෙලින් ඈත එහා කොදෙව්වට එන දිගර මහගිරින දවස පුරාවට සුප්‍රීම් රේඩියෝ මම ඉනෝ දවල් දෙක වෙනකම් මේ පැත්තේ මේ විදිහට පටන් ගන්නනේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: හෆනින් ඒවිනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: බොරු කියනවා ඉතින් මට උගලට බොරු කියන්න බෑනේ
4: back to back සින්දු අහන්න
5: let's go
0: Every weekday at 4 p.m. in Port Town with Ashi Ali.
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
7: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The Welcome Show.
0: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu patan ganna satiya dawas pahema udey hatata
5: The Welcome Show.
7: Anugrahaya.
8: Wartha pita wartha kabana koti 8 NLV danade tahane nuturaiye rupiyal koti 13 9 7 ikma u dæwanta supiritya galaba dimin rathi samvardhaneta dæwanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha dana nidahane biladigena obat koti patiye kuwanna
9: Meltol hisarathaya una sempati ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: නොනවතින සිින්දු එක්ක පැය දෙකක් එක දිගට සුප්‍රීම් ලජ්බේ.
1: දහල තවතුන වෙලාව දව තුළහයි විනාඩි විසි එකයි සහෙන්ද කට්ටිය අපිට කතා කරල කියනනේ සමහර කට්ටිය මේ සිකුරාදත් නිවාඩු දාලා අදත් නිවාඩු දාලා හකම අරි අසාධරය ොදේ ඒකට සිකරාද නිවාඩුවත්දා ඉට පස් සිකරාද සෙන්සුරාද ඉරිද ඉට පස්සේ සඳ කෝමත්නිවට අදත් නිවාඩුවත්දාල කැනෙ සහන දීර්ග නිවාඩුව කරගෙන තින ගොඩක් කටිය රයිට් නිවාඩු අරගෙනන්න කටිය ගෙදරන්න කටිය ඔෆිස් ඉන්න කටිය නිවාඩු ගත්තම නැති කට්ටිය මේ හැමෝටම තම මම කියන්නේ අද අපි කතා කරන්න යන්නේ විශේෂ මාතෘකාවක්. එතක මතක් කරන්න ඕනේ මේ වෙනකොට අපි අපේ ෆේස්බුක් පේජ් එකේ ඉන්ස්ටග්‍රෑම් පේජ් එකේ අපි අප්ලෝඩ් කරලා තියෙනවා, අපි පළ කරලා තියෙනවා අපේ ජයග්‍රහයි චිත්‍ර හිමි අපේ පොඩිත්තන්ගේ නම් එක්ක. ඒගොල්ලෝ අපිට ඇඳලා එවපු ලස්සනම ලස්සන චිත්‍ර, හැමෝම ඇඳලා එවපු චිත්‍ර ගොඩාක් ලස්සනයි. ඉතින් අපිට හරිම අමාරුණා චිත්‍ර 10ක් තෝරගන්න. ඉතින් සෑහෙන්න කට්ටි සමහර ලාවට අවුරුදු 12න් 15 කියලා අපි කිව්වට ඊටත් වඩා මේ ගොඩක් වැඩිමල් කට්ටියත් ලස්සන චිත්‍ර ඇඳලා අපි හැමෝටම රිප්ලයි කළා. පුළුවන් හැමෝටම අපි අගේ කළා. ඉතින් ඔගොල්ලෝ හැමෝම ඇඳලා එවපු චිත්‍ර හරිම ලස්සනයි. ඔගොල්ලෝ ඒ දරපු ප්‍රයත්නය ගැන අපි ගොඩාක් සතුරු වෙනවානේ. අපි හරි ආඩම්බරයි, අපි ඔගොල්ලන්ට හරි ආදරේ, අපි වහගෙන ඉන්නවා කියලා අපි දන්නවා. ඉතින් අපි පුළුවන් විදිහට බලාපොරොත්තු වෙනවා හැම චිත්‍රයක්ම පළ කරන්න. කොහොමhari අපි ඊයේ දවසේ පළ කරා අපේ ජයග්‍රහී චිත්‍ර හිමි පොඩිත්තන්ව. අපිට සතුටුම කාරණාව තමයි රට වටේම ඉන්න අපේ ගොඩාක් පොඩ්ඩෝ, රටේ එහා කෙළවර ඉඳන් මෙහා කෙළවර වෙනකන් හැම තැනම අපි අහන පොඩ්ඩංගි දැසන අහන සුප්‍රීම් රේඩියෝ අහන ගොඩාක් කට්ටිය ගොඩාක් පොඩ්ඩෝ ලව්ව චිත්‍ර අන්දල ලස්සන චිත්‍ර අන්දල අපිට එවල තිබ්බ හරිම පිළිවෙලයි හරිම ලස්සනයි. ඉතින් අපි මේ චිත්‍ර පළ කරලා තිනවා. අපි ඒ ගැන විස්තර ඔයගලන්ට ඉදිරියේදී කියන. ඔයගලන්ට පුළුවන් අපේ Facebook පිටු දෙකටම ගිහින් එමු නැත්නම් Instagram පිටුවට ගිහින් ඒ ලස්සනම ලස්සන පින්තූර බලන්නනේ, චිත්‍ර ටික බලලා ලස්සන කමෙන්ට් දාන්න කියලාත් අපි ඔයගලන්ට ආරාධනා කරනවා. අපි වහගෙන ඉන්නවා නම් තාම ඔයා දැක්කේ නැත්නම් ඔන්න අපි අපේ WhatsApp channel එකට broadcast group එකට හැම තැනටම upload කරලා දිනවා. බලන්න ගිහින් ඔයාගේ චිත්‍රෙත් මේ චිත්‍ර අතර තියෙනවද කියලා. කොමාරි සහභාගී වීමනේ වැදගත්. මගේ ජීවිතේ නම් තීරිය තමයි සහභාගී වීම තමයි වැදගත්. ඉතින් ගොඩාක් කට්ටිය මං හිතන්නේ චිත්‍ර අපිට 300ක් 350 කීරත් වඩා අධික ප්‍රමාණයක් ඇවිල්ලා තිබ්බා. 25 වෙනිදානේ අපි අන්තිම දවසේ දීලා තිබ්බා. අපි 25 වෙනිදා ආපු සමහර චිත්‍ර මේ පුළුවන් චිත්‍ර ටික ගත්ත දවල් වෙනකම් ආපු. ඊට පස්සේ 26 වෙනිදාත් ඒවල තිබුණා. ඉතින් කොහොම හරි හැමෝටම බොහොම ස්තුතියි, හැමෝටම ගොඩක් ආදරේ. ඔයගොල්ලෝ හරිම දක්ෂයි අපේ පොඩ්ඩන්ට මම කියන්නේ. දැන් අද අපි කතා කරන්න හිතුවේ මේ දැන් මේ දවස්වල සෑහෙන්න කතා වෙන දෙයක් තමයි මිනිස්සුන්ව සලකන විදිය ගැන. හරිද, මිනිස්සුන්ට සලකන විදිය ගැන ඕගොල්ලෝ මොනවද දන්නේ කියලා මේ පැත්තට කතා කරලා කියන්න. හරිද, දැන් මිනිස්සු අපිට ජීවිතේ හැම වෙලේම එළියට ගියහම ඊපස්සේ මුළු ජීවිත කාලෙම ගනුදෙනු කරන්න වෙන්නේ සල්ලි එක නෙමෙයි, මිනිස්සු එක්කනේ. සල්ලිම නෙමෙයි යන්නේ හැම වෙලේම කියන්නේ, මිනිස්සුත් එක්ක අපිට මේ ගනුදෙනු කරන්න සිද්ධ වෙනවානේ හැම එක එක විදිහ චරිතත් එක්කනේ. අපිට අපි වගේ කට්ටිය වෙන්න පුළුවන්, අපි වගේ නොවන කට්ටිය වෙන්න පුළුවන්, අපි වගේ හොඳ කට්ටිය, අපි වගේ නරක කට්ටිය, අපිට වඩා නරක කට්ටිය, අපිට වඩා හොඳ කට්ටිය එක්ක අපිට ඇසුරු කරන්න මේ ආශ්‍රය කරන්න සිද්ධ වෙන එක බෑ කියලා. ගෙදරට වෙලා ඉන්න බෑනේ අපිට. මොනවද අපි මිනිස්සුත් එක්ක වැඩ කරනකොට, මිනිස්සුන්ව සලකනකොට, මිනිස්සුන්ව ආශ්‍රය කරනකොට කරන්න ඕන දේවල් කියලා මම අද පොඩ්ඩක් හොයාගත්ත එහින් මෙහින් මේ දවස්වල ඔය කරුණු ගැන කතා කරන නිසා. ඉතින් මේ කරුණු කීපයක් තියෙනවා දන්න දේවල් මට කියන්න. මම එක කරුණක් දෙකක් ඔයාට කියන්නම් මුලින්ම. ගෞරවය දෙන්නලු. කාටද? හැමෝටම ගෞරවය දෙන්න. ඒ කියන්නේ මේ තමන්ව පහත් කරගෙන නේ තමන්ව බාල්දු කරගන්නවා කියන එක නෙමෙයි, හැමෝටම ගෞරවය දෙන්න කියලා කියනවා. ඔයා කැමති නැති කට්ටියට. දැන් ඔයා මට ආස නැති වුණත් නේ, ඔයා මට කැමති නෑ පොඩ්ඩක්වත්. අර අපි කියන්නේ සෙට් වෙන්නේ නෑ. ඒ වුණාට රෙස්පෙක්ට් කරන්න කියලා කියනවනේ. ඒ ඔයාගේ මතයට මම කැමති වුන්නේ නෑ කියලා මේ අගෞරව කරන්න අයිතියක් නෑ කාටවත්. ඒ නිසා හැමෝටම මූලික ගෞරවය දෙන්න කියලා කියනවා. දෙවෙනි එක තමයි අහගෙන ඉන්න. තත්ත්වේ තරහතරම් මොකක් වුණත්, ඔයා කවුරුණත්, මම කවුරුණත්, අරයා කවුරුණත් අපි තුන්දෙනාම දැනගන්න ඕනේ. තුන්දෙනාටම සවන් දෙන්න. ඔයා මට සවන් දෙන්න දැනගන්න ඕනේ, මම ඔයාට සවන් දෙන්න දැනගන්න ඕනේ. හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න කලින් හොඳට මතක තියාගන්න. හොඳින් කියන දේ, අනිත් කෙනා කියන දේ අහගෙන ඉන්න. ඊට කලින් අහගෙන ඉන්න කට්ටිය මට මතක් කරන්න තියෙනවා. අපි වහගෙන ඉන්නවා බොරලස් ගමුවේ තිලක්. ඊයේ දවසේ බොරලස් ගමුව නගරය පහු කරගන්න සෑහෙන පරිශ්‍රමයක් දරන්න උනා. සෑහෙන හැම තැනම දන්සල් තිබුණානේ. ඒ අතින් බැලුවම බලන්න, මම දැක්ක ඇත්තටම ඊයේ මේ පිටරට කෙනෙක්, අපේ මේ වෙනකොට ලංකාවේ ඉන්න පිටරට කෙනෙක් දාලා තිබුණා, ලංකාව කියන්නේ හරි පුදුම රටක්. මිනිසුන්ට නිකන් කන්න දෙනවනේ, කතා කරලා නිකන් නේ කොඩිවන්ලා කන්න දෙනවා. මේක වෙනම කල්ඩර් එකක් කියලා මම දැක්ක පිටරට ඉන්න මේ වෙනකොට ලංකාව ඉන්න කෙනෙක් දාලා තිබුණා. අපිට හරි ආඩම්බර. එතකොට මම දැක්කේ වීඩියෝ සෑහෙන්න මේ වෛරල් වෙනවා Facebook එකේ, Instagram එකේ, TikTok එකේ. ඉතින් අපිට තිලක් කතා කරලා කිව්ව බොරලස්කම පැත්ත යන්නත් බෑලු. ඉතින් චිත්‍ර අක්කා, ස්වර්ණ අක්කලා අද හැමෝම වැඩට ඇවිල්ලා ඉන්නවල්. රසල් එහෙම සෑහෙන ලොකු නිවාඩුවක් කරන් ලැවිල්ලා තියෙන. රසල් කාත් එක්ක හරි දන්සල් ගිහින් තියනවා කියලා කිව්ව. රසල් ඇත්තද රසල් මේ කියන කතාව? දන්සල් එනවා කියලා කියන්නේත් ඒක වෙනම වැඩක් නේ. ගෙදර යන්නේ නැතුව එදා දවසම දන්සල් වලින් ආහාර අනුභව කරනවා. ඒක සමහර කට්ටියට තේරෙන්නේ නැහැ නේ. තියෙන මේක ඒක තියෙනවා අමුතු. අර අපි වචනේ කිව්වොත් අර විනස්ම හැඟීමක්. වෙලාව දවල් 12:27 විනාඩි 27. දිගට මහගෙන ඉන්න. දවල් 2 වෙනකම් මං ඉන්නවා මේ පැත්තේ. කතා කරා වැඩිද මන්ද?

0: 89.3 Supreme Radio.
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ. කිරිපත් ගොඩ, චාන්නික බ්‍රාස්ටේලස්, සරුමේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රාස්ටේලස් නුවර පාර කිරිපත් ගොඩ.
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
3: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කපේ විත් නිමේෂා නිමේෂා.
7: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න

0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත්වී වලකනමු.
1: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වලකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
2: සුප්‍රීම් රේඩියෝ.

0: සමරු බලක බදකම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේස තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 1082 The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
1: සාමාන්‍යයෙන් අපි කියනවානේ මම ඉපදුනෙත් මෙහෙ මම ජීවත් වුනේත් මෙහෙ මම මැරෙන්නෙත් මෙහෙ කියලා. හැබැයි ඔන්න ඔය කියන වාක්‍ය කිහිපය කියන්න වෙන්නේ නැති රටක් තියෙනවා. නෝර්වේ රාජ්‍යයට අයිති ස්වල්බාන් දූපත් සමූහයේ තියෙන කුඩා නගරයක් තමයි ලෝන්ගේ බියෙන් කියලා කියන්නේ. එතකොට මේ නගරයේ තමයි තමන් මැරුණට වල දාන්නවත් අයිතියක් නැත්තේ. ඒක තහනම් නීතියෙන් තහනම්.
2: උත්තරාද්‍රවයේ දක්ෂිණාද්‍රවයේ පුදුම දේවල් සිද්ධ වෙන්නේ නේ. සමකේ ආශිත තමයි විකාරම දේවල් සිද්ධ වෙන්නේ නේ. ඝර්ම කලාප රටවල
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show 89.1 89.3 Supreme Radio

89.1 සුප්‍රීම් රේඩියෝ. අහසේ දිලේ පොළොවේ බලේ.

0: සුප්‍රීම් රේඩියෝ.
1: මුහුද මැද තියෙන නැවක් ගිලෙන්නේ ඒ වටේ වතුර තියෙන නිසා නෙවෙයි, ඒ වතුරට නැව ඇතුළට එන්න ඉඩ දෙන නිසායි. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යකේ,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: නොනවතින සිංදු එක්ක පැය දෙකක් එක දිගට සුප්‍රීම් ලජ්මරේ.
5: වෙලවදවල එකයි විනාඩි 10යි හිතවතුනේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් තමයි වා මේ විදියට හගෙන ඉන්නේ. ඉතින් අපි බොහෝ දේවල් කතා කරා. දැන් අපි අලුත් පැයකට තමයි ඇවිල්ලා තියෙන්නේ. අලුත් පැයත් අපිට කතා කරන්න දේවල් බොහෝමයක් තියෙනවා හිතවතුනේ. අද අපි කතා කළේ මේ දවස්වල අපි දැන් කොහොමද ලන්ච් බ්‍රේක් ප්‍රෝග්‍රෑම් එකේ අර නිතර අපිට දකින්න අහන්න ලැබෙනේවත් පොඩ්ඩ පොඩ්ඩ කතා කරනවා නෑ. ලොකුවට දේවල් ඉතින් මමත් දන්නේ නෑනේ. භූගෝල විද්‍යාව, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, ඒ වගේ විද්‍යාවන් මම ඒවා වැඩිය දන්නේ නෑ. ඉතින් මම දන්න දේවල් පොඩ්ඩක් ඔයාට කියන, ඔයා මන් දන්න දේවල් ඔයා මට කතා කරලා කියන එහෙම වැඩක් තමයි වෙන්නේ. දැන් මිනිස්සුන්ව සලකන්න ඕන විදිය ගැන පොඩි අර කරුණ ටිකක් මම දැක්ක කියලා කිව්වන්. පළවෙනි එක ගෞරවය දෙන එක, දෙවෙනි එක අර කතා කරනවා වගේම කචකච ගාලා කියන දේ අහන් ඉන්න පුරුදු වෙන එක, තුන්වෙනි එක මොකද්ද කියලා දන්නවනම් මට කියන්න. කෝල් කරලා ඊට කලින් මම නම්බර්ස් මතක් කරන්නම්. 0112510510 වාට පුළුවන් දුරකථන මතුමක් ලබා දෙන්න. එහෙම නැත්නම් වාට පුළුවන් 0718893 3 WhatsApp පණිවිඩයක් යොමු කරන්න හිතවතුනි. දැන් අපි වහගෙන ඉන්නවා කඩලානේ ෂර්මිලා. ඉතින් හොස්පිටල් ඉන්න වෙච්ච නිසා මේ බර්ත්ඩේ විශේෂයක් තියෙනවා කිව්ව දෙන්න. මේ ඒක අමතක වෙලා කියලා, අමතක වෙලා නෙමෙයි, දී ගන්න බැරි වුණා කියලා කිව්වා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ ගිය මාසේ නෙමෙයි, මේ මාසේ 21 වෙනිදා ඔන්න ෂෙනුකයාගේ 17 වෙනි උපන්දිනය. අපේ ෂර්මිලාගේ කඩලාණෙන් අපිට කතා කරන ෂර්මිලාගේ ආදරණීය දියණියගේ උපන්දිනය සමරලා තියෙන 21 වෙනිදා. ඉතින් අපි සුබපතනවානේ. ඉගෙන ගන්න දේවල් හැම දෙයක්ම හොඳින් තවන්ට ධාරණය වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ හිතේ තියෙන ඩ්‍රීම්ස් ඔක්කොම, ඔයාලොකු වෙලා වෙන්න කැමති කවුද, මේ හැම දෙයක්ම ඔයාගේ හීන ඔක්කොම හැබෑ වෙන ලස්සනම ලස්සන අවුරුද්දක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවානේ. ලොකු වෙලානේ හොඳ

කෙනෙක් වෙලානේ රටට සමාජයට වැඩදායි කෙනෙක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන ඕන ෂෙනුකි විෂින් යුව වෙරි හැපි බර්ත්ඩේ බිලේටඩ් බර්ත්ඩේ කියලා කියන්න ඕනේ. කොමරි කමන්නේ ඔන්න සුබ උපන්දිනයක් වෙන්න කියලා වාගේ අම්මා ඔන්න මුළු ලංකාවටම ලෝකෙටම ඇහෙන්න ප්‍රාර්ථනා කළා කියලා අපිටත් කියන්න කියලා කිව්වා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට කට්ටිය කතා කරන්නේ. එතකම අපි යනවා කළුතර පැත්තට හැමදාම වගේ අපිට කතා කරන කැලුම්මල්ලි අපිව සද්දෙට මහගෙන ඉන්නවා. ඉතින් හැමදාම වගේ එතක මතක් කරන්න ඕනේ දේශප්‍රිය මාවනෙල්ලෙන් අපිව සද්දෙට මහගෙන ඉන්නවා කියලා දාලා තියෙනවා. ඉතින් ලෝන් වීකෙන්ඩ් එකකට පස්සේ ෂොප් එක විවෘත කරලා තියෙනවා කිව්ව නැවතත් ඉතින් වැඩ සුපුරුදු පරිදි ආරම්භ කරලා තියෙනවා කිව්ව. අද වැඩ කරන කොල්ලොටේ ඕන අදත් බොරු කියලා නිවාඩු දාලා කමක් නැහැ ඉතින් කියලා කියනවා. ඉතින් එහෙම තමයි තින්නේ පොඩ්ඩක් නිවාඩු ගන්න ඕනේ. නිවාඩුව කරගෙනනේ දන්සලක් එහෙම වඳින්න මේ අද දවසෙත් දන්සල් තියෙනවා. ඕන අපිටත් අපේ ගෲප් වලට එහෙම මැසේජ් ඇවිල්ලා තියෙනවා. එහෙම තමයිනේ අර වං කලින් කිව්ව වගේ මේක හරි අමුතු රටක් නේද? ඒ කියන්නේ අමුතු දේවල් සිද්ධ වෙන නේ, හොඳ දේවල් වගේම නරක දේවල් වගේම නේ, එක එක දේවල් සිද්ධ වෙන හරි අපූරු මිනිස්සු ඉන්න හරි අපූරු රටක් නේ, ලස්සන රටක්. ඉතින් මේ අර මිනිස්සු සලකන මිනිස්සුන්ට සලකන්න ඕන විදිය තියෙන්නේ. අර අහගෙන ඉන්න ඕනේ කියලා මම කිව්වේ. වැදගත්ම දේ මොකද්ද කියලා කියන්නම්. මිනිස්සු ආශ්‍රය කරනකොට සමාජේ නේ වචන හරි බලගතුයි. වචන කියන්නේ ආයුධ වගේ. වචන කියන්නේ අර words are like weapons කියලා මම අහලා තියෙන ඉංග්‍රීසියෙන්. ඕ ඉතින් මම දන්නේ. වචන නිකන් ආයුධ වගේ කියලා කියනවනේ. ඒක ඇත්ත. අර වචනයක් කටින් පිටවුනොත් ආයෙ ඇතුන් ලවවත් අත්දන්න බෑ කියලා කියන්නේ. මිනිසුත් එක්ක සමාජේ වැඩ කරනකොට මිනිසුත් එක්ක සමාජේ වෙන්න පුළුවන්, ඔෆිස් එකේ වෙන්න පුළුවන්, බස් එකේ, ත්‍රීවිල් එකේ, ඕන තැනක වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්. වචන තෝරනකොට පරිස්සමෙන් තෝරන්න, වචන තෝරලා කතා කරන්න පුරුදු වෙන්න. වචනකින් එක තප්පරයකින් වචනයක් කියන්න අපිට තප්පරයක් දෙකක් යන්නේ. ওই තප්පරෙන් දෙකෙන් අපිත් එක්ක තිබ්බ අපි අර කියන්නේ ඇයි හොඳයි ඔක්කොම ඉවරයි. සීරම විනාශ වෙලා යන්න පුළුවන්. අවුරුදු ගාණක් තිබ්බ තුවාල පෑරෙන් ඉඩකඩ තියෙනවනේ. යටපත් වෙච්ච දේවල් ආයි උඩෙන්න පුළුවන්කම ලැබේ. මේ සම්පූර්ණයෙන් මහා විනාශයක් වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රවේසම් වෙන්න ඕනේ වචන වලින්. වචන තෝරනකොට නේ උපදාල වචන කතා කරන්න, තෝරල වචන කතා කරන්න. තෝරන්න බැරි නම් වචන කතා නොකරින්, කතා නොකරම ඉන්නේ ඒත් කමන්නේ. වචන තෝරලා කතා කරන්න බැරි නම්

0: 89.1 Supreme Radio.
1: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානයේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත ධනනිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
3: ලීඩ් කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා.
5: ඔරු කියනවා ඉතින් ඒ වartifactId උගලට මොරු කියන්න බෑනේ.
2: Back to back, Sindhu Ahana.
6: Let's go.
7: Every weekday at 4 p.m. Dimpotto with Ashi Ali.
8: Piralikar Sanduda.
9: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
8: සුවබර අඟහරුවාදා,
10: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්,
8: හැඩකාර බදාදා,
9: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නේ නැහැ.
8: රසපිරි බ්‍රහස්පතින්දා
11: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරන
12: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
7: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට
13: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
11: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක.
12: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට The welcome show.
12: අනුග්‍රහය
14: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
0: 89.1 89.3 Supreme Radio.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ෆයිබලේස සීන්සි ලේස ප්ලාස්ටික් ලේස සමග නවීන ලේස තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංචන නාමපූර්දැන් අනර්ගනිමාවකින් බෙල්ලං විල පන්සලසල ඔප්නින් ප්‍රඩක්ෂන් වෙතින් අමතන්න 01 2 739 180 ඇහෙන අහන කතා අතර රසකතා ඇහෙන පෑතුන
2: සාමාන්‍යයෙන් අපි කියනවානේ මම ඉපදුනේත් මෙහෙ මම ජීවත් වුනේත් මෙහෙ මම මැරෙන්නෙත් මෙහෙ කියලා. හැබැයි ඔන්නෝයි කියන වාක්‍ය කිහිපය කියන්න වෙන්නේ රටක් තියෙනවා. නෝර්වේ රාජ්‍යයට අයිති ස්වල්බාන් දූපත් සමූහයේ තියෙන කුඩා නගරයක් තමයි ලෝන්ගේ බියෙන් කියලා කියන්නේ. එතකොට මේ නගරයේ තමයි තමන් මැරුණට වල දාන්නවත් අයිතියක් නැත්තේ. ඒක තහනම් නීතියෙන් තහනම්.
3: උත්තර ධ්‍රවයේ දක්ෂිණ ධ්‍රවයේ පුදුම දේවල් සිද්ධ වෙන්නේ නේ. සමකේ ආශිත තමයි විකාරම දේවල් සිද්ධ වෙන්නේ නේ. ඝර්ම කලාප රටවල
1: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show
2: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
4: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියන්නේ.
5: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
1: හැඩකාර දඟකාර පොඩිත්ව වෙනුවෙන්මයි
5: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහනෝනේ.
6: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු.
7: ඔබගේ ගෙවත්ත පමණක් නොව ගේ වටා ඇති ජලය ගලා යන කාණු පත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික් පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාමික බ්‍රාස් ස්ටේනස් සරුනේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාමික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද පවසව
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
3: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කෆේ විත් නිමේෂා
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
8: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක
9: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
0: The Welcome Show
6: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu padan ganna satiya dawas pahema udeha tata
0: The Welcome Show
1: anugrahaya
10: inna

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: 89.1 89.3 Supreme Radio.

වෙලාව දවල් එකයි විනාඩි 48යි හිතවතුනි. ලන්ච් බ්‍රේක් ප්‍රෝග්‍රෑම් එක අදට නවත්තන්න තමයි වෙන්නේ. හෙට තමයි අයි පටන් ගන්න වෙන්නේ. ඉතින් සින්දු කැෆේ අරගෙන නිමේෂ අවිල්ල තිනවා ළඟටම. ඉතින් අපි හෙට ලන්ච් බ්‍රේක් පටන් ගන්න අලුත් මාසෙක. නේ අලුත් අලුත් දේවල් ගොඩාක් වෙන්න නියමිතයි නේ. හැම දවසක්ම අලුත් දවසක්, හැම මාසයක්ම අලුත් මාසයක් නේ. අපිට අර පොඩි කාලේ කියනා වගේ එහෙනේ කියපු දේවල් කරා නම් අපි අද කොයිතරම් තැන්වලද. ඉතින් මේ අවුරුද්දේ 3-7 වෙනි මාසේ පටන් ගන්නවා. මාස 6ක් හරියටක් සම්පූර්ණයෙන්ම අවසන් කරලා තියෙන්නේ. කලින් කිව්වා වගේ මිනිසුත් එක්ක වැඩ කරනකොට හරි පරිස්සමෙන් වැඩ කරන්න නේ. අවශ්‍ය කෙනාට අවශ්‍ය ගෞරවය දෙන්න නේ. හැමෝට මේක විදිහට නේ. ඔයා කැමති නැති කෙනෙක් වුණත් ඒ අවශ්‍ය ගෞරවය කෙනාට දෙන්න, අහගෙන ඉන්න පුරුදු වෙන්න, වචන තෝරලා කතා කරන්න පුරුදු වෙන්න හිතවතුනි. එහෙම කළේ නැත්නම් අද ඉඳන්වත් කරන්න උත්සාහ කරන්න. පොරොන්දු දෙනවා නම් ඒ පොරොන්දු ඉටු කරන්න, නැත්තම් පොරොන්දු නොදී ඉන්න, බලාපොරොත්තු නොදී ඉන්න. අපේ මං හිතන්නේ සෑහෙන ප්‍රශ්න අපේ ජීවිතේ වෙන්නේ කල්පනා කරලා බලන ඔන්නෝග නිසා. ඒ නිසා පොරොන්දු දෙනවා නම් ඒ පොරොන්දු ඉටු කරන්න, බලාපොරොත්තු දෙනවා නම් ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන්න. නැත්තම් හරි අවුල්, ඒ වැඩේ හරි නෑ. ඉතින් තව දෙයක් තියෙනවා නේ. අන්තිම වශයෙන් අවසාන අන්තිම ලාස්ට් ෆයිනල් කරුණ විදියට කියලා යන්නම් ඔයාට. ජීවිතේ මිනිස්සු ආශ්‍රය කරද්දි මෙන්න මේ දේවල් දෙක කියන්න පුරුදු වෙන්න නේ. ස්තුතියි කියන්න පුරුදු වෙන්න. ඒ වගේම සමා වෙන්න කියන්න පුරුදු වෙන්න අවශ්‍ය තැන්වලදී. හැබැයි කින්ගෙන ජය වේවා. සතුටින් ඉන්න ඕනේ, පරිස්සමෙන් ඉන්න ඕනේ. සුබ දවසක් හිතවතුනි. මං මැක්. වෙලාව දවල් 1:50යි.

0: Good afternoon. The වෙලාව දවල් 2:00 වෙනාට 1:00.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ. අහසෙ දිලේ පොළොවේ බලේ.

තොල් දෙකයි වෙනටි හයයි දැන් වෙලාම හයිබවන් ග්‍රෆ්ටඩෝන් ජුලි මාසේ අන්තිම දවස් අපි දෙන්න මේ විදිට හම්බ වෙන චුලි මාසේ තිහ තමයි අද සුපරද විදිහට කැෆේකේ වැරටික පටන් ගන්න තමයි ලාස් වෙන්නේ ඉති මේ පෙදර කෝල් එකක් දෙන්න බිඳුවයි කයකයි දෙකයි පන්සිය දහය පන්සිය දහයට එහෙමත්නම් නම් බිඳුවයි හත්සිය දහ අටයි අසුනවයයි තුනට වට්සප් මෙසේජ් එකක් එවන්න තවට පුළුවන් එවගේ www.supremeradio.lk අපි වෙබ්සයිට් එකෙන් අපිව ඔන්ලයින් අහන්න තොනට චාන්සක තියෙනවා සුපරද විදිහට ඔන්න මේ පැත්තට එන්න ඕන පාරවල් ටික වාට ඒ විදිහට මතක් කරගෙන රසකතා ගොඩකුත් මග ඉන්න ඔයා එනකම් බලාගෙන කියන්න හරි ටික ඒ විදිහට තියමු මොකද අපිට හවස 4 වෙනකම් වෙලාව තියෙනවා අපේ ටික හිමසොර බෙදාගම ඔබ දූපයක් උනත් කියනකොට පොඩ්ඩක් එක ලස්සන රහට ඇඟට දැනෙන්න කියන්න ඕනේ නේද ඒකනේ සාමාන්‍යයෙන් අපේ තියරියක නැත්නම් එක අපිට දැනෙන්නේ මේ කණෙන් අහලා මේ කණෙන් පිට කරා වගේ නේ එහෙම නැහැ වෙලාව කලාව අරගෙන කාර්ය ඒක ගාන්ට ලස්සනට අර කනට මී පෙනිවක් කරනවා වගේ සියුම්ව ලස්සනට කියන්න ඕනේ මට ඉතින් ඒවට හොදෝෂම කරන්න පුළුවන් කියලා දන්නවනේ නේද ඒක තමයි මට පෑ දෙකක්ම දීලා තියෙන ඔබ දුපු ටික කියනවත් එක්ක ඉතින් ඒ වගේම රසබර කතත් එක්ක ලස්සන සින්දු ගොඩකුත් වෙන සුපුරුදු විදිහට අද තියෙනවා මල් ළඟ ඒ ඔක්කොම ටික මම දෙනවා මම වහගෙන ඉන්න ඕනේ හවස 4 වෙනකම් නැත්තම් බලාගමු හොඳේ දවල් දෙකයි විනාඩි 8යි දැන් වන්දිමේෂා

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: මුහුද මැද තියෙන නැවක් ගිලෙන්නේ ඒ වටේ වතුර තියෙන නිසා නෙවෙයි, ඒ වතුරට නැව ඇතුළට එන්න ඉඩ දෙන නිසායි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ

0: එල්බි සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි පැඩි වෙලා.
1: අංක එකයි ලග්න එකයි.
2: සියයක්ම ඔබ යකේ.
1: අංක දෙකක් ගැලපුණාම.
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක දෙකයි ලග්න එකයි.
2: 2500ක් අතේ. අංක තුනට.
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
4: 89.1 89.3.

0: සුප්‍රීම් රේඩියෝ
1: දෙවන මතක් කරන්න නම් දවල් 2:00 වෙනාඩි 16යි.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
4: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්.
5: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට.
4: අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
6: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
4: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
3: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
2: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් with me back.
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
5: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
8: The welcome show.
2: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patala gannatu patan ganna satiya dawas pahema ude 7ට
8: The welcome show.
5: අනුග්‍රහය.
9: වාර්තා පිට වාර්තා තිබුණු කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
10: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
11: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
12: 89.1 89.3 Supreme Radio.

කතාවක් තියෙනවා නේද? පොතේ පිටකවරෙන් කවදාවත් ඒ පොත මනින්න එපා. එහෙමත් නැත්නම් පෙනුමෙන් කවදාවත් ඒ මිනිස්යාව මනින්න එපා නේද? මොකද අපිට එහෙම කවදාවත් කාවක්වත් ආශ්‍රය කරන්නේ නැතුව, කතාබහ කරන්නේ නැතුව, කීවල බලන්නේ නැතුව එහෙම අපිට මිනිස්සෙක් ජජ් කරන්න බෑ, මනගන්න බෑ නේද? දැන් එක කතාවක් තියෙනවා, මේක ඇත්තටම මේ මනුෂ්‍යයෙක්ට සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි, එක චිත්‍රපටයකට සිද්ධ වෙච්ච දෙයක්. හැබැයි මේකෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තියෙනවා. දැන් මේ ෆිල්ම් එකක් තියෙනවා. හරියට මේ ෆිල්ම් එක රිලීස් කරන්න කලින් මේ ෆිල්ම් එකේ එක ඔය විචාරකයෝ කිව්වා, අපෝ මේක එහෙම ලොකුවට සාර්ථක වෙන ෆිල්ම් එකක් නෙමෙයි, මේක ආදායම් අතින් ගොඩාක් අසාර්ථක වෙන ෆිල්ම් එකක්, වැඩක් නෑ. අගේ සාමාන්‍යයෙන් අර ඒගොල්ලන් දෙන අගය වුණත් දුන්නේ හරියට පහත් අගයක් තමයි දුන්නේ මේ ෆිල්ම් එකට. හැබැයි ඉතින් අර කියන දේවා කිසිම දෙයක් කනකට ගණන් ගන්න නැතුව තමන්ගේ ගමන තමයි යනවා නම් ඔය කිව්ව කාගේ කාගෙත් කටවල් ඩිබේටෙම ලොක් වෙනවා. ඉතින් එහෙම තමන්ගේ රජ ගමනක් ගියපු කෙනෙක් තමයි මයිකල් කියලා කියන්නේ. මයිකල් ෆිල්ම් එක ගැන තමයි කතා කරන්නේ. ඉතින් ඔන්න තව රෙකෝඩ් එකක් ඔන්න තියෙනවා. ඒ තමයි වැඩිම ආදායමක් ලැබපු චරිතාපදාන කාණ්ඩයේ චිත්‍රපටයක් තමයි මයිකල් කියලා කියන්නේ. දැන් අර මං කලින් කිව්වා වගේ විචාරකයෝ කොහොමද කිව්වේ, අයියෝ මේක වැඩක් වෙන්නේ, හරිම අවම විදිහට තමයි ප්‍රශංසා කරේ. ඉතින් ඒ මයිකල් අවම විදිහට ඒ විදිහට ප්‍රශංසා කරපු මයිකල් චිත්‍රපටිය ඔන්න වැඩිම ආදායමක් ලබා ගත්ත චරිතාපදාන කාණ්ඩයේ චිත්‍රපටයක් බවට පත් වෙලා තියෙනවා. ඇමරිකන් ඩොලර් මිලියන 977කට අධික ආදායමක් ලබාගෙන තමයි ඉතින් මේ විදිහට රෙකෝඩ් එක තියලා තියෙන්නේ. ඉතින් මීට කලින් මේ ස්ථානයේ තිබ්බේ ක්‍රිස්ටොෆර් නෝලන් අධ්‍යක්ෂණය කරපු ඔපන් හැම චිත්‍රපටිය තමයි මීට කලින් මේ ස්ථානයේ තිබ්බේ. ඉතින් ඒ චිත්‍රපටිය ලබාගත් ආදායම තමයි ඇමරිකන් ඩොලර් මිලියන 975ක්. ඉතින් කොමාරි මයිකල් චිත්‍රපටිය තමන්ගේ සිනමා ප්‍රදර්ශනයේ අවසානයේදී ඇමරිකා ඩොලර් බිලියන ආදායමේ සීමාව පසු කිරීමට නියමිතම තියෙනවා කියලා තමයි ඔන්න මේ වෙනකොට අනාවැකි පළ කරලා තියෙන. බැරි වෙන දෙයක් නෑනේ. දැන් ඔන්න 975ක් මිලියන 975කට අධිකව ගිහිලා කියලා කියන්නේ ඉතින් බිලියනේ සීමාව පහු කරන එක මහලුක දෙයක් නෙවෙයි. ඒ වගේ තමයි ඔය කවුරු කොහොම කිව්වත් අපේ ගමන කඩාකප්පල් කරන්න ඉරිසියාවට ඔය කවුරු කොහොම කිව්වත් අපේ කකුලෙන් ඇද්දට කමක් නෑ කියන කටියට ඕන දෙයක් ඕගොල්ලෝ කියාගන්න අපිට නම් ඇහෙන්නේ නෑ මුකුත්. අපි ගොළුයි, අපි බීරි, අපිට ඇහෙන්නේ නෑ ඕගොල්ලෝ කියන කිසිම දෙයක්. ඒ නිසා ඕගොල්ලෝ ඕන එකක් අපිට කියාගන්න අපි අපේ ගමන ඒ විදිහටම ගිහිල්ලා අපේ ගෝල්ස් අපි ඇචීව් කරනවා නේ. ඒ විදිහට වැඩ කරවතින් දැක්කනේ ඔය කාගේ කාගෙත් නිකම්ම කටවල් අපිට වහලා දාන්න පුළුවන්. රයිට්, අපි යනවා සින්දුවක් අහන්න. දවල් 2:24 දැන් හවස 4 වෙනකන් මම මෙතන කියලා මතක තියාගන්න. හරිද?

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල බාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාලික බ්‍රස් ස්ටේනස් සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතා දැන් වෙනුවෙන් චාලික බ්‍රස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ හැපනින් ඒවිලින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන ඔබ ඉන්නේ
3: කොහෙද කියලා වරු කියනවා ඉතින් මම තුන් උගලට වරු කියන්න බෑනේ
1: back to back සින්දු අහන්න
4: Let's go.
5: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
6: The Welcome Show.
7: Ahena ahana katha athara rasa katha ahena payatuna.
1: සාමාන්‍යයෙන් අපි කියනවානේ මම ඉපදුනේත් මෙහෙ මම ජීවත් වුනේත් මෙහෙ මම මැරෙන්නෙත් මෙහෙ කියලා. හැබැයි ඔන්නෝයි කියන වාක්‍ය කිහිපය කියන්න වෙන්නේ නැති රටක් තියෙනවා. නෝර්වේ රාජ්‍යයට අයිති ස්වල්බාන් දූපත් සමූහයේ තියෙන කුඩා නගරයක් තමයි ලෝන්ගේබියන් කියලා කියන්නේ. එතකොට මේ නගරයේ තමයි තමන් මැරුණට වල දාන්නවත් අයිතියක් නැත්තේ. ඒක තහනම් නීතියෙන් තහනම්.
8: උත්තරාද්‍රවයේ දක්ෂිණාද්‍රවයේ පුදුම දේවල් සිද්ධ වෙන්නේ නේ. සමකයාශිත තමා විකාරම දේවල් සිද්ධ වෙන්නේ නේ. ඝර්ම කලාප රටවල
9: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
10: The Welcome Show.
11: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
12: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
11: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1
2: සුප්‍රීම් රේඩියෝ.
0: මගේ හඬ, මගේ රටේ

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: දවල් දෙකයි විනාඩි 44යි දැන්
2: සමුරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 18 22
3: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා
4: සුවඳ දැනි දැනි දැනෙනවා
5: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
3: සතියේ දිනවල රාත්‍රී 7ට
1: අනුග්‍රහය
6: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLV දනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දවන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
5: ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්
5: Travel with Supreme.
1: සතියේ දවස් පහේම
7: The Welcome Show අහන්න.
8: 89.1 89.3

තාක්ෂණයට මොනවද නේද කරන්න බැරි. අපිට හිතන්නවක්වත් බැරි දේවල් අපේ හිතාගන්නගෙන අපිට හිතා හීනිකව හිතන්න බෑ මේ ඇතර මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ගොඩක් අය ෆිල්ම්ස් බලනකොට හොලිවුඩ් වල මම මේ කියන්නේ හිතාගන්න අපිට නිකන් ඒ දේවල් පේන්නේ අනේ මේ ඇත්ත වගේ පේන නේද. ඉතින් ඒ දේවල් ඒ විදිහට ඇත්ත වගේ අපේ ඉස්සරහා මව පාන්න මොනතරම් ලොකු තිගුණු තාක්ෂණයක් ඕන වෙනවද නේද? හරි, දැන් මේ ක්‍රිස්ටොෆර් නෝලන් කියලා කියන්නේ හරිම විශිෂ්ට අධ්‍යක්ෂකවරයෙක්නේ. ක්‍රිස්ටොෆර් නෝලන්ගේ මේ සයික්ලොප්ස් ගැන තමයි අද කතා කරන්නේ. දැන් ද ඔඩිසි චිත්‍රපටිය තමයි මේ සයික්ලොප්ස්ගේ කැරක්ටර් එක අපිට දකින්න පුළුවන් වෙන්නේ. මේ සයික්ලොප්ස්ගේ මේ චරිතය නිර්මාණය කරන්න ක්‍රිස්ටොෆර් නෝලන් යොදාගෙන තියෙනවා අති විශිෂ්ට තාක්ෂණික ක්‍රමවේදයක්. ඉතින් ඒකට අඩි 60ක් විතර උස දැවැන්ත යාන්ත්‍රික නිර්මාණයක් තමයි යොදාගෙන තියෙන ඇත්තටම මේක භාවිතා කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව මේ දර්ශනය තවත් ජීවමාන විදිහට අපිට පෙන්වන්න ඕන නිසා විශාල රූකඩ සැකසුමකුත් එක්ක ඇනිමේට්‍රොනික්ස් තාක්ෂණය ඉතාමත් සූක්ෂණ විදිහට භාවිතා කරලා තමයි මේ සයික්ලොප්ස් කියන කැරක්ටර් එක නිර්මාණය කරලා තියෙන්නේ. දැන් මේ ඇනිමේට්‍රොනික්ස් කියලා කියන්නේ රූකඩ සහ රොබෝ තාක්ෂණයත් එකට එකතු කරලා සිදු කරන නිර්මාණයක් තමයි. ඉතින් මේ වගේ මේ පිටත එළියෙන් හැම වගේ සකස් කරලා අර ඇත්ත හැමක් වගේ ඒ විදිහම හදලා නිර්මාණය කරලා අර ඒත් එක්ක මේ සිලිකන් සහ රබර් වගේ ද්‍රව්‍ය වලින් තමයි ඒක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ සත්තුන්ගේ ඇස් පින්නම් ගන්න විදිහ, තොල් සෙලවෙන විදිහ, තව මුහුණේ සියුම් ඉරියව් ඒ වගේ දේවල් ඉතාමත් තාත්වික විදිහට සිදු කරන්න මේ තාක්ෂණයට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයගලන්ට මතක ඇති මේ ජුරාසික් පාර්ක්. ස්ටීවන් ස්පිල්බර්ග් තමයි ජුරාසික් පාර්ක් අධ්‍යක්ෂණය කරේ. ජුරාසික් පාර්ක් එකේ අපි දැකපු ඩයිනසෝස්ලා ඉන්නවනේ. ඉතින් මේ ඩයිනසෝ ඒගොල්ලන්වත් මේ නිර්මාණය කරලා තියෙන මෙන්න මේ තාක්ෂණය උපයෝග කරගෙන තමයි. ඉතින් මේ සයික්ලොප්ස් ජවනිකාව සම්බන්ධයෙන් මේ හැම දෙයක්ම නෝලන් උත්සාහ කරලා තියෙන මේ ගැන අපිට අඟවන්න, ප්‍රේක්ෂකයන්ට අඟවන්න මේ සම්බන්ධයෙන් නෝලන් උත්සාහ කරලා තියෙන්නේ මේ වගේ දෙයක් හැබැයි ජීවිතයේදී ඇත්තටම සිද්ධ වුණොත් මොන වගේ වෙයිද කියලා තමයි. ඉතින් ඔන්න ඒ ෆීලිං එක ප්‍රේක්ෂකයාට දෙන්න තමයි යා මේ විදිහට මේ සයික්ලොප්ස්ගේ කැරක්ටර් එක නිර්මාණය කළ තියෙන. ඇත්තටම මේ වගේ දෙයක් ඇත්ත ජීවිතේ අපිට සිද්ධ වුණොත් අපි මොනවා කරයිද නේද? හිතන්නකෝ සොම්බි වගේ දෙයක්. අම්මේ, හරි ජුරාසික් පාර්ක් එකට යන්නකෝ අපි. ජුරාසික් පාර්ක් වගේ අපිට ඒ වගේ අත්දැකීම කරන සිද්ධ වුණොත් මොන වගේ වෙයිද? හිතන්න හිතන්න. ඔයා හිතනකම් මම යනවා සින්දුවක් අහන්න. දවල් 2:51 දැන්.

හවස 9 වෙනාඩි 5යි දැන් වෙලාව. ඉතින් අපේ දෙවනි පැය තමයි මේ විදිහට පටන් ගන්නෙ. දෙවනි පැය පටන් ගත්ත ගමන් මෝට මතක් කරන්න ලෑස්ති වෙන්නේ මේ පැත්තට එන්න ඕනි කොහොමද කියලා. පාර පාර හරියට කියන්න තමයි ලෑස්ති වෙන්නේ. අතර මම වෙනතු වෙන්න ඕනේ හරියද? බිඳුවගේ දෙකයි 510 510ට කෝඩ් එකක් දීලා මේ පැත්තට එන්න පුළුවන්. එහෙම නැත්නම් 0718යි 8903යි 8903ට WhatsApp message එකක් එවලා තුන් ඔයාට මේ පැත්තට එන්න පුළුවන්. ඒ වගේම www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් අපිව ඔයාට පුළුවන් ඔන්ලයින් අහන්න. හරි, ඔන්න දැන් මම ඔයාලට කියන්න ලෑස්ති වෙන්නේ තවත් අලුත් වැඩක් ගැන. මම මේ වැඩේකට මීට කලින් ඔයාලට කියලා තියෙනවා. ඕන දැන් පොඩ්ඩක් ඒ වැඩේ ගැන තවදුරටත් කියන්න තමයි ලෑස්ති වෙන්නේ. හරි, ඔන්න ෂූටින්ස් පටන් අරගෙන තමයි තියෙන්නේ. කොහෙද මොකේද ඔය කතාවක් දුවා දැන් ඔය කියන්නේ? ලංකාවේ නෙවෙයි හොලිවුඩ් වල තමයි මේකත්.

කේන්ද්‍ර කරගෙන තමයි නිල වශයෙන් රූගත කිරීම ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් මේ චිත්‍රපටය The Greatest Showman කියන ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරපු මයිකල් ග්‍රේසි විසින් තමයි මේක මෙහෙවන්නේ. ඒ වගේම ටීගන් ක්‍රොෆ්ටි තමයි රපුන්සල් විදිහට මේක ඇක්ට් කරන්නේ. ඒ වගේම මයිලෝ මෑන්හයිම් තමයි ෆ්ලින් රයිඩ් විදිහට මේක ඇක්ට් කරන්නේ. ඒ වගේම කැතලින් හාන් තමයි මද ගෝතල්. එතකම ඩියාගෝ ලූනා තමයි අලුත් කැරක්ටර් එකකින් ඕන අපිට බලා ගන්න පුළුවන් මේ ටැංගල් අලුත්ම අලුත් ලයිව් ඇක්ෂන් මූවි එකේ අලුත් චරිතයක් විතර තමයි ඩියාගෝ ලූනා එකතු වෙන්නේ. දැන් මේ විදිහට තමයි මේ ටැංගල් මූවි එකේ ප්‍රධාන නළුනි ලියන් යොදාගෙන තියෙන්නේ. දැනට ඔන්න නිල වශයෙන් තහවුරු කළ තියෙනවා මේ කට්ටිය තමයි ඉන්නේ. දැන් ඔන්න මේකේ ප්‍රොඩක්ෂන්ස් පටන් අරගෙන තමයි තියෙන්නේ. බොහොම ඉක්මනට අපිට ඒකෙත් ලයිව් ඇක්ෂන් මූවි එක බලා ගන්න පුළුවන් වේවි. බලමු අපි කොහොමද අපි චූටි කාලේ බලපු ටැංගල් ඇනිමේෂන් මූවි එක වගේම වෙයිද ලයිව් ඇක්ෂන් මූවි එකත් කියලා. මම නම් දන්නේ නැහැ. එනකන් ඉතින් අපිට ඉවසගෙන බලාගෙන ඉන්න තමයි සිද්ධ වෙන්නේ. හරි, එහෙනම් අපි යනවා දැන් සින්දුවක් අහන්න. හවස 3යි විනාඩි 8යි දැන් වෙලාව. හවස 4 වෙනකම් මම මෙතන හරිද?

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: මුහුද මැද තියෙන නැවක් ගිලෙන්නේ ඒ වටේ වතුර තියෙන නිසා නෙවෙයි, ඒ වතුරට නැව ඇතුළට එන්න ඉඩ දෙන නිසායි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: ඩැඩි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යකේ,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3

0: ප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා
0: හරි සුවබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
5: සාමාන්‍යයෙන් අපි කියනවානේ මම ඉපදුනේත් මෙහෙ, මම ජීවත් වුනේත් මෙහෙ, මම මැරෙන්නෙත් මෙහෙ කියලා. හැබැයි ඔන්න ඔය කියන වාක්‍ය කිහිපය කියන්න වෙන්නේ නැති රටක් තියෙනවා. නෝර්වේ රාජ්‍යයට අයිති ස්වල්බාන් දූපත් සමූහයේ තියෙන කුඩා නගරයක් තමයි ලෝන්ගේබියන් කියලා කියන්නේ. එතකොට මේ නගරේ තමයි තමන් මැරුණට වල දාන්නවත් අයිතියක් නැත්තේ. ඒක තහනම්, නීතියෙන් තහනම්.
6: උත්තරාද්‍රවයේ දක්ෂිණාද්‍රවයේ පුදුම දේවල් සිද්ධ වෙන්නේ නේ. සමකයාශිත තමා විකාරම දේවල් සිද්ධ වෙන්නේ නේ. ඝර්ම කලාප රටවල
0: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show. Supreme Radio.

ඔන්නමං අපේ යාළුවන්ට උදව්වක් කරන්න තමයි ලැස්ත වෙන්නේ. දැන් යාළුවෝ කියලා කිව්ව දැන් සමහරක් යාළුවෝ ඉන්නවා. ඔය දැන් නිවාඩු වීකෙන්ඩ් එකක් හැම ලං වුණාම හරි අපි එක ගෙදරකට සෙට් වෙලා අද රෑට ෆිල්ම් එකක් බලමු. යාළුවෝ අර යාළුවන් වෙන්න ඕනේ. දැන් කසින්ස්ලා උදාහරණයකට ගන්නකො දැන් සමහරක් වෙලාවට අපේ සමහරක් නෑදෑයෝ ඉන්නවා. අපිට ඒගොල්ලන්ව හම්බ වෙන්නේ මොකක් හරි විශේෂ උත්සව අවස්ථාවකදී වෙන්න පුළුවන්. එක වෙඩින් එකක් එහෙම නැත්නම් පාටි එකක් මල ගෙදරක් දාන ගෙදර ඔන්න ඒ වගේ අවස්ථාවකට සමහරක් නෑදෑයෝ අපිට හම්බ වෙන්නේ විශේෂම දැන් පාටිකේදී වගේ එහෙම අර අපේ කසින්ස්ලව රිලේෂන්ස්ලව හම්බුනාම දවස් දෙකක් තුනක් ඉතින් ඉඳලා යනවනේ. ඉතින් එහෙම ආපුවම ඉතින් අපි විශේෂ විශේෂ දේවල් ඒගොල්ලොත් එක්ක බෙදා හදා ගන්නවා නේද? ඉතින් එහෙම ඔන්න කසින්ස්ලත් එක්ක එකතු වෙලා බලන්න පුළුවන් සුපරි හොරර් ෆිල්ම් එකක් ගැන තමයි මම මේ කියන ලෑස්ති වෙන්නේ. ඔන්න ඔයාලට පුළුවන් ඔන්න ඔයාගේ කසින්ස්ලා එක්ක හරි යාළුවෙක් හරි කමක් නැහැ රෑට ඔන්න එකතු වෙලා බලන්න. හරි, දැන් මොකද්ද මේ හොල්මන් ෆිල්ම් එකේ නම? මේක නම තමයි ඔබ්සෙෂන්. දැන් මේක ඇවිල්ලා මෑත කාලේ රිලීස් වෙච්ච සුපිරි බය හිතෙන හොල්මන් ෆිල්ම් එකක්. ඉතින් මේක තමයි මේ ප්‍රේක්ෂකයන් වගේම විචාරකයන් සඳහන් කරපු විදිහට පහුගිය අවුරුදු කීපය ඇතුළත ආපු හොඳම හොරර් ෆිල්ම් එක. එහෙනම් ඉතින් මේක මිස් කරලා හරියනවද? නෑ නෑ, මිස් කරලා හරියන්නේ නෑ. කොහොම හරි අනිවාර්යයෙන්ම මිස් කරගන්න නැතුව මේක බලන්න ඕනේ ඔයා. විශේෂම දේ තමයි මේ ෆිල්ම් එක ලැබපු ආදායම. මේ ෆිල්ම් එකේ නිෂ්පාදන වියදමට ගියේ ඇමරිකා ඩොලර් ලක්ෂ 7.5ක මුදලක්. හැබැයි මේ ඔබ්සෙෂන් ෆිල්ම් එක මේ වෙනකොට ඇමරිකා ඩොලර් මිලියන 370කට අතිවිශාල ආදායමක් ලබාගෙන තියෙනවා. ඉතින් මේකේ ස්ටෝරි එක ගැන මම අමුතෙන් ඔයාලට කියන්න යන්නේ නැහැ. මොකද ඔයාලට දැන්ුණ පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරලා බලන්න ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඒක නිසා මේක හොරර් ෆිල්ම්ස් රසිකයන්ට කියපු ෆිල්ම් එකක්. අනිවාර්යයෙන්ම මම මෙච්චර වර්ණනා කරන නිසා මම බලන්න ඕනේ මේ ෆිල්ම් එක. සාමාන්‍යයෙන් ඉතින් ඔයාලට දේවල් කියන්නේ හොයලා බලලානේ. ඕන දැන් අද රෑට යාළුවොත් එක්ක හරි ඔයාගේ නෑදෑයෝ එක්ක හරි කමක් නැහැ එකතු වෙලා ඔන්න බලන්න පුළුවන් පොප්කෝන් එකක් එහෙම එකක් කන්නේ. බය හිතෙන ෆිල්ම් එකක් ඈ. ඊට පස්සේ බය වෙලා ඕන හෙට ඇවිල්ලා මට නම් දොස් කියන ලෑස්ති වෙන්න එපා. ඕන කලින්ම මම ඔයාට වෝර්නින් එකකුත් දුන්නා. හරි, එහෙනම් ඉතින් ඔය විදිහට හොරර් ෆිල්ම් එක ගැන මතක් කරන් සින්දුවක් අහන්න යන තමයි ලෑස්ති වෙන්නේ. හවස 4 වෙනකම් මම ඉන්නවා මෙතන. කෝල් එකක් දෙන්න, මට මැසේජ් එකක් දාන්න අමතක කරන්න එපා. හවස 3:25 දැන් වෙලාව.

0: 89.1 Supreme Radio.
1: දෙවලා මතක් කරන්නයි ආවේ හවස 9 විනාඩි 31යි.
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ. කිරිබත්ගොඩ, චාන්නික බ්‍රාස් ස්ටේනස්, සරුමේරු, දොරලො, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිබත්ගොඩ.
3: එන්න පියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකම ආරක් දෙන අරිස්ත වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ.
1: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
4: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියන්නේ.
5: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
6: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
5: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ.
7: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත්වී වනකලමු.
8: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙන සේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙන සේ කපටා කරන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 862 812
2: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: බොරු කියනවා ඉතින් මට උඹලට බොරු කියන්න බෑනේ
2: Back to back, Sindhu Ahanma.
5: Let's go.
1: Every weekday at 4 p.m. in Port Town with Aashi Ali.
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
7: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
8: The Welcome Show.
9: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට.
8: The Welcome Show.
7: අනුග්‍රහය.
10: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩේ තහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
11: Meltol හිසරතය උන සෙම්ප්‍රති ශාව අංගපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
12: 89.1 89.3

0: சிந்து கஃபே.
1: හවස 3යි විනාඩි 51ත් වෙලා දැන් වෙලාව යන වෙලාව හරි ඒක නිසා මම යනවා වෙලාව නම් වෙලාව වෙලාවට ආවගෙන වෙලාවට මම යනවා මොකද අපි ආශි මැඩම් දොරකඩ බලාගෙන ඉන්නවා මං කොයි වෙලාවෙද මේ අසුනේ නැගිටින්න කියලා එදිනෙක ආශිත් එක්ක වාඩි පුළුවන් හවස 4 ඉඳලා ටෙම්පටා වුණහන්න මම හෙට සුබුරුදු විදිහටම සින්දු ගොඩකුයි රස කතා ගොඩකුයි අරගෙන දවල් 2 වෙනකොට එනවා ඔයාගේ ළඟට එතකන් සුබරින් පරිස්සමෙන් ආදරයෙන් ඉන්න මං නිමේෂා

0: මේළඟට ටෙම්පෝටවුන්
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. දනඩිතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතාන සම්පත දනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ඔන්න ඉතින් වෙලා මතක් කරේ මාත් එක්ක ඒගොල්ලෝ තමයි එකතු වෙලා හවස 4යි දැන් වෙලාව.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ.

0: දීර්ඝ සත්‍යන්තයකින් පසු අපි නැවත මුණ ගැහෙනවා හිතවතුනි. ඔබට කෙසේද? ඔබ හොඳින් ඇත කියලා මම විශ්වාස කරමි. තාම අනුරාධපුරයේ පැත්තද නෑ නේද? රයිට්, අපිත් ගියා ඉතින් අනුරාධපුරයේ. ගිහිල්ලා ඇවිල්ලා ඉතින් අද ඉඳලා දිගටම වැඩ. එහෙමයි කියලා ඉතින් හැමදාම සත්‍යන්තය දීර්ඝ සත්‍යන්ත තිබ්බ කියලා නිවාඩු හම්බුණා කියලා අපිට කොළඹ අමතක කරන්න බෑනේ. රස්සාවට එන්න ඕනේ. ඉතින් ඇවිල්ලා ඉන්න සුපුරුදු විදියට අද කතාව. අද මගේ කතාව අද ලෝකයේ තියෙන ප්‍රධානම ආගම් හතර බිහුනේ කොහෙන්ද කියන එක. අපි ආගම් හදානවා මේ ලෝකයේ ඉපදිච්ච හැම මිනිස්සෙකුටම උප්පැන්න සහතිකෙන් ආගම හිමි වෙනවනේ. දෙමව්පිය උරුමයෙන් ලැබෙන එක දෙයක් තමයි අපිට ආගම කියලා කියන්නේ. හරිද? ඉතින් ඇත්තටම ආගම අපි අදහනවා බිහි වුණේ කොහෙන්ද කියන එක ගැන. අපි සමහරවිට ඔබ මුස්ලිම් වෙන්න පුළුවන්, ඔබ ක්‍රිස්තියානි ආගමේ කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ ඉස්ලාම ආගමේ වෙන්න පුළුවන්, ඔබ බෞද්ධ කෙනෙක් වෙන්න පුළුවන්. අපි නිගමනවත් හිතලා තියෙනවා බිහි වුණේ කොහෙන්ද කියන එක. ඒකට විවිධ හේතු කාරණා තියෙනවා. එකම කලාපයකින් තමයි මේ ආගම් සියල්ලම ලෝකයට ආවේ. ඒකට විවිධ හේතු තියෙනවා. ඒවට භූගෝලීය පිහිටීම, එතකොට මුල්කාලීන නගරීකරණය, එතකොට භාෂාව, සදාචාරය සහ ලෝකේ බිහිවුණු දැවැන්ත අධිරාජ්‍යයන් වගේ කාරණා නිසා තමයි මේ ආගම බිහි වුණේ සහ ව්‍යාප්තු වුණේ ඇයි මේ එකම ප්‍රදේශයක් හරහා ආගම් ව්‍යාප්තු වුණේ ඇයි කියන එක ගැන. ඉතින් අද කතා කරන මම ඔයාලට කියන්නේ ඒ කතාව. ඉතින් අහන් ඉන්න වෙනවා හැමෝටම. හවස 4 ඉඳලා හවස 6 වෙනකම් මේ කතාව තමයි අද දවසේ මගේ කතාව වෙන්නේ. අපි ඕනම කෙනෙකුට ආගමක් තියෙන ආගම බිහි වුණේ කොහෙන්ද සහ ඇයි මේ කලාප, විශේෂ කලාප වලට විතරක් මේ ආගම් බිහි වෙන්න සිද්ධ වුණේ කියන කාරණාව අපි ඔයාලට කියනවා. අද අපි කියන්නේ මම කියන්නේ කවුරුත් නැහැ නේද, නිෂ්පාදකතුමා තව ටිකකින් එනවා. එයා ඉන්නකොට එයා ආවට පස්සේ එයත් එක්ක එකතු වෙලා කියනවා. හරි, එහෙමනම් 0118 89 83 89 83 අපේ වට්සප් නම්බර් එක තියෙනවා. සුපුරුදු විදිහට වාටි පොලම් මේ පැත්තට මැසේජ් එකක් එවන්න. ඒ විතරක් නෙවෙයි 0112 510 510 හොට්ලයින් එකක් තියෙනවා. ඒ වගේම තමයි යන්න සුප්‍රීම් රේඩියෝ TikTok ෆෑන් පේජ් එක පැත්තට ගිහිල්ලා අපේ රේඩියෝ සජීවීකරණ අධ්‍යක්ෂකම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේ වෙනකොට කට්ටිය ගොඩක් එකතු වෙමින් ඉන්නවා ලයිව් එකට. බලන්න ගිහිල්ලා සුප්‍රීම් රේඩියෝ TikTok ෆෑන් පේජ් එක ෆලෝ කරලා ලයිව් එකට එන්න. මේ කතා කරන කෙනා මොන වගේ කෙනෙක්ද කියලා ඔබට බලා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ මයික් එකෙන් සම්දර්ශන දැම්මට කොහොම කෙනෙක්ද, පුදුම කැත මූණක් බලා ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? කොල කඩකඩ බොරුවට දෙන්නපා කියලා තියෙන ඔන්න ඕන නිසා තමයි.
1: Sweetheart, I love you. My love is forever.
0: Oh. බරු වට දෙනවා. කතාව හවස 4:04 වෙලාව අපි පටන් ගන්නවාද? සුප්‍රීම් රේඩියෝ ටෙම්පෝ ටවුන්. මං ආශි.

0: වතුර තියෙන නිසා නෙවෙයි, ඒ වතුරට නැව ඇතුළට එන්න ඉඩ දෙන නිසායි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා,
1: පහසු වෙලා,
0: පැඩි පැඩි
1: වෙලා, අංක එකයි ලග්න එකයි
0: සියයක්ම ඔබ යතේ,
1: අංක දෙකක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ,
1: අංක දෙකයි ලග්න එකයි
0: 2500ක් අතේ, අංක තුනට
1: 50000,
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: අද වෙලාව හවස 4 විනාඩි 15යි.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාමික බ්‍රාස් ස්ටේනස් සරුමේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාමික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
5: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන
1: සතිීතිනවල රාත්‍රී හතට
2: අනුග්‍රහය
3: එන්න.

0: ලොව සුන්දරතුම පාරාදීසේ
1: මන බැඳුණු ඇසේ නොගැටුණු තැන් සොයා උතුම යම සංචාරයක්
0: Travel with Supreme
1: සතිය දවස් පහේම
2: The Welcome Show අහන්න.

දවස හතරයිවෙන අඩිවිසිය එකයි තවතුන නැවත වතාවක් මම මයික් සොන් කරගත්ත ඔන්න දැන් කියවන්න යදන්නේ ටික්ටක් ලයිව් එක ලොකෝ කිව්ව එකක් අපෙන් ඩවුන් වෙනවා එක පාට ඇවිල එක පාට විසෝපිට බයිනවා බයිනකුණ අමුතු දෙකින් සිංහල භාෂාව ගත්තම භාෂාව ගැන විශේෂයෙන් කතා කරන්න ඕනි අපිට තියෙන හරි වටිනා කියන භාෂාවක් නෙහරද ඉතින් මේ භාෂාවට දීලා තියෙනවනේ එක්තරා විදිහක් ඒ කියන්නේ භාෂාව හසුරවන්න අපිට ක්‍රමයක් උගන්ලා තියෙනවනේ අකුරු කියන්නේ අපේ අක්ෂර හොඩිය හරිද එතකොට ඒ වචන ඒ අකුරු පාවිච්චි කරලා මිනිස්සුන්ට බැන්නක් බණින්න අපි පුරුදු වෙනවා නිකන් තේරෙන ති භාෂාවල් වලින් බයින්න බා හොඳට හොඳ තේරෙන භාෂාවකින් බයින්න බයිනකොට ප්‍රශ්නයක් නැහැ එහෙමයි කියලා මේ මයික් ඔන් කරලා කිව්වේ මොනේ රයිට් ඔකේ TikTok ලයිව් එකේ කට්ටිය එකතු කරගන්න පොඩ්ඩක් කොහොම ඉන්නේ අද දවසේ කතාව ආරම්භ කරන්නයි හදන්නේ මොකද රහල් ලැබෙරත්න විශේෂයෙන්ම මම අහපු දෙයට ලස්සන උත්තරයක් දීලා තිනවා මේ ඒ කමෙන්ට් එක මම පස්සේ කියන්න ඊට කලින් මම කතාව පටන් ගන්න ඕනි හරි ඔහොම ඉන්න දැන් මේ අද ලෝකයේ තියෙන ප්‍රධානම ආගම් හතර බිහි වුණේ එකම එක පොඩි කලාපයකින් කියලා ඕගොල්ලෝ දැනගෙන හිටියද නැද්ද කියන එක මම දන්නේ නැහැ. ලෝකයේ ජාතික සීමාවන් සහ භූගෝලීය මායිම් පසු කරගෙන මේ ප්‍රධාන ආගම් හතර ඒ කියන්නේ ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් ආගම, හින්දු ආගම සහ බුද්ධ ආගම. මේ කියන ආගම් බිහි වුණේ මැද පෙරදිග ඉඳන් උතුරු ඉන්දියාව දක්වා විහිදෙන කිලෝමීටර් 4600ක් දිග සහ කිලෝමීටර් 500ක් පළල පුංචි තීරුවකින්. right මේ Amazon කැලෑවේ තිබුණු ගෝත්‍රික ඇදහිම් එතකොට බටහිර අප්‍රිකානු වූඩු දර්ශන එමත් නැත්නම් ජපානයේ ෂින්ටෝ ආගම වගේ අනිත් ආගම් ලෝකෙ පුරාම මේ තරම් පැතිරුණේ නැත්තේ ඇයි මේ කලාපයේ විතරක් තියෙන විශේෂත්වය මොකක්ද අන්න ඒකයි අද දවසේ අපේ කතාව මුලින්ම බලමු ක්‍රිස්තියානි ආගම ගැන පොඩ්ඩක් අපි කතා කරලා බලමු ලෝකයේ විශාලතම ආගම වෙන මේ ආගමට බිලියන 2.74ක විතර ආසන්න පිරිසක් ඉන්නවා ඒ කියන්නේ අදහන පිරිසක් ඉන්නවා ඒ කියන්නේ ලෝක ජනගහනයෙන් ගත්තාම 31%ක්ම හරියට ගත්තොත් 31%ක් වගේ ඉතින් මේක පටන් ගත්තේ ජෙරුසලම නගරයෙන් කෙනෙක් අපි දන්නවනේ ජේසුස් වහන්සේට කුරුසේ යන ගැසීමෙන් පස්සේ මේ ආගම රෝම අධිරාජ්‍යයේ තිබුණු දැවැන්ත වෙළඳ මාර්ග සහ පාරවල් හරහා බටහිරින් බ්‍රිතාන්‍යය ඉඳන් නැගෙනහිරෙන් බැබිලෝනියාව දක්වා වේගෙන් පැතිරුණා. මුලින්ම යුදෙව්වන්ට විතරක් සීමා වෙලා තිබුණු මේ ආගම ඊට පස්සේ යුදෙව්වන් නොවන අයටත් විවෘත කළා. ක්‍රිස්ති වර්ෂ 312දී කොන්ස්ටන්ටයින් අධිරාජයා මේ ආගම වැළඳගත්තට පස්සේ රජයේ පූර්ණ සහයෝගයත් මේකට ලැබුණා. පස්සේ ශුද්ධ වූ රෝම අධිරාජ්‍යයන් හරහා ආරක්ෂිත වුණු මේ ආගම 16 සියවසේ ගවේෂණ යුගයේදී කතෝලික සහ ප්‍රෙන්තස්ත මිෂනාරිවරු හරහා ඇමරිකාව, අප්‍රිකාව සහ ආසියාවට ඇවිත් ගෝලීය ආගමක් බවට පත් වුණා. ක්‍රිස්තියානි ආගමේ ඉතිහාසය උන්මුක තමයි. ඊළඟට අපි කතා කරොත් ඉස්ලාම් ආගම ගැන බිලියන 1.8ක අනුගාමිකයන් පිරිසක් ඒ කියන්නේ ලෝක ජනගහනයේ 24%ක් පවන මේ ආගම අදහනවා. ඒ වගේම ලෝකයේ දෙවැනියට ලොකුම ආගම තමයි මේක. ක්‍රිස්ති වර්ෂ 570දී අද සෞදි අරාබියේ තියෙන මක්කම නුවරදී මුහම්මද් නබිතුමාගේ ඉපදීමත් එක්ක මේක ආරම්භ වෙනවා. ඉස්ලාම් ආගමට අනුව එතුමා තමයි අන්තිම ශාස්ත්‍රවරයා වෙන්නේ. එතුමාගේ මරණයට කලින් මුළු අරාබි අර්ධද්වීපයේම ඉස්ලාම් ආගම යටතේ එක්සේසත් කළා. ඊට පස්සේ ආපු උමායත් කැලිෆෝර්නියා හරහා බටහිරින් උතුරු අප්‍රිකාව සහ ස්පාඤ්ඤය ඉඳන් නැගෙනහිර පැත්තට එතකොට මධ්‍යම ආසියාව දක්වා මේ ආගම පැතිරුණා. කාලෙකට පස්සේ ඔටෝමන් සහ මෝගල් අධිරාජ්‍යයන් වගේම මුස්ලිම් වෙළෙන්දන් හරහා ආගම දකුණු ආසියාවට එතකොට නැගෙනහිර යුරෝපයට සහ අප්‍රිකාවටත් වේගෙන් ව්‍යාප්ත වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා Hindu ආගම සහ Buddha ආගම ගැන. අපි කතා කරමු හැබැයි සින්දුවක් අහන්න ගිහිල්ලා. ඊට පස්සේ කියන්නම් ඔක්කොම ටික එකපාර කියන්න බෑනේ. අහගෙන ඉන්න. මං කියන දේවල් වලට වෙනස් දේවල් ඔයගොල්ලෝ දන්නවා නම් මොකද මේවා අතීතයේ සම්බන්ධ දේවල්නේ අපි කතා කරන්නේ. සමහර විට යම් යම් වෙනස් වීම් සිද්ධ වෙන්න පුළුවන්. ඒව තියෙනවා නම් 0786198983 WhatsApp කරන්න කියලා කියනවා. ඒ අතරින් ආපු comment එකක් මං කියවන්න රහල් ලැබෙරත් මට කියනවා මෙන්න මෙහෙමයි මගේ අදහස මගේ දැනුම හැටියට Hindu ආගම සදාකාලික ධර්මයක් ලෙස සලකනවා. Buddha ආගම ගෞතම බුදුන් වහන්සේගේ ධර්මයේ දේශනා මත ආරම්භ වුණා කියලා කියනවා. ක්‍රිස්තියානි ආගම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවිතය හා ඉගැන්වීම මත බිහි වුණා කියලා කියනවා. ඉස්ලාම් ආගම මොහම්මද් නබිතුමාට ලැබුණු දිව්‍යමය හෙළිදරව්වක් මත ආරම්භ වූ බව විශ්වාස කරනවා කියලා කියනවා. ඉතින් අපි බලමු තව මොන මගේ අදහස් වාගෙත් තියෙනවද කියලා. එහෙනම් මේ පැත්තට මැසේජ් එකක් දාන්න. නැත්නම් ඔය TikTok live එකට ඇවිල්ලා ඔය බයින කට්ටිය වගේ බයින්න. right? අවසහතරයේ විනාඩි 25යි.

0: Mia.
1: Kada ati putai ruwa ati duwai. ඔයාලා ගෙදර තේමද? අපේ ගෙදර කට ඇදි පුත්තු දෙන්නයි රුව ඇති එක දුවයි. ඊට අමතරව ඒ දුවට කට සහ රුව දෙකම තියෙනවා. බය නැතුව කියන්නේ මම. බලන්න ඕන නම් එන්න TikTok live එකට. ඔය රූපේ බලා ගන්නත් පුළුවන්, කටේ ස්වභාවය බලා ගන්නත් පුළුවන්. ඔය TikTok live එකට ආවද යන Supreme Radio TikTok fan page එක පැත්තට ගිහලා අපේ page එක follow කරලා live එකට set වෙන්න කියලා මතක් කරනවා. මොකද live එකට එන කට්ටියට පුදුම ප්‍රශ්න තියෙනවානේ. මේ ප්‍රශ්න විසඳ ගන්න මේ මිනිස්සු පව්. ඉතින් ඒකලන්ට උත්තර දෙන්න බෑ අපි. Right, කොහොම හරි නෑ ජින්ජබ්‍රෙඩ් මෑන්, මම අවුරුදු 18 එකෙන්න නෙමෙයි. අම්මෝ 18ට මේ රස්සාව කරන්න බෑ. 18ට අපි A-levelsනේ. රයිට්. එතකොට දැන් අපි වයසයි. ඇත්තම කතාව කිව්වොත් මේට එන්න කලින් වෙන තැන්වලත් අපි වැඩ කළා තියෙනවා. හරිද? රයිට්. ආදරෙන් එකතු කරගන්න අද දවසේ පළවෙනි කමෙන්ට් එක TikTok live එකට දැම්මේ ශාරක ෆර්නෑන්ඩෝ ආව ගොඩාක් ආදරෙන් එකතු කරගන්න රහල් ලැබේ රත්න. ඔයාවත් ආදරෙන්, ඒ වගේම DJ ප්‍රදීප් ඔයාව, සුජීරා ඔයා, ඒ වගේම ජින්ජබ්‍රෙඩ් මෑන් ඔයාව, මංගලී ඔයාව ආදරෙන් එකතු කරගන්නවා කුවේට් වලින්. නිමාෂා රත්නායක මයි ඩාලින් ඔයාවත් එකතු කරගන්නවා සායික්. ඒ වගේම විලේජ් ජර්මනි කියලා කෙනෙක් ඉන්න, මම දන්නා එයා මොනවද කියන්නේ කියලා මට තේරෙන්නේ එයා කියන දේ එයා දන්නෙත් නෑ මට පේන විදිහට. රුවන් ලක්මාල්ලා ආදරෙන් ආව වැඹලි පිටෙන් එකතු කරගන්න. සුජීරා ඉන්න ඉතාලි වලින්. තරු ගමුගේ ඔයාව, හනේ ඩාලින් මතක් කරා මං ඔයාව. සංජීවනී, ප්‍රියංගිකා ඔයාවත් එකතු කරගන්නවා. තව කට්ටිය ගොඩක් ඉන්නවානේ TikTok live එකේ. මට හයි හයි කියලා දැම්මත් මට එකතු කරගන්න පුළුවන්. චාමරත් ඇවිල්ලා ඉන්න, මං තනිය ජපාන් වලින්. ආදරේ සාශාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මදු ත්‍රිංක වලින් ඔයාව. තව කවුරු හරි මට මිස් වුණා නම් සමාවන්න. තුවන් සබර් ඔයාව මං එකතු කරගන්නවා මී ගමුවෙන්. ඒ වගේම සුදු මහත්තයනේ ඇවිල්ලා ඉන්නේ මැලේසියා වලින් වෙන්න ඕනි. හර්ෂ, ප්‍රභාත්, එතකොට අසාවත් අනිවාර්යෙන් එකතු කරගන්න ඕනේ. දර්ශනත් ඇවිල්ලා ඉන්නවා, හායි කියලා දාලා තිනවා. ඇන්ටන් ඉතාලි වලින් මේ වෙලාවේ TikTok live එකේ ඇවිල්ලා ඉන්නවා. බොහොම ස්තුතියි. අනේ අනේ මම භාග්‍යමන්ව කිව්වානේ. රයිට්. එහෙමනම් අපි හින්දි සින්දුවක් අහන්න හදන්නේ. ක්වීන් චතු ඔයාවත් එකතු කරගන්න. ඒ වගේම අංජලි ඔයාවත් මතක් කරන්න ඕනේ. අංජලි මේ වෙලාවේ live එකේ ඉන්නවද නැද්ද කියලා මම දන්නේ නැහැ. මට මතකයි අංජලි ලයික් කමෙන්ට් එකක් දැම්මා මට. එහෙමනම් අපි සින්දුව අහන්නයි ලෑස්ත වෙන්නේ. හින්දි සින්දුවක් නැවලා වහවස 4:34.

0: වල බහව සහතරයි විනාඩි 38යි.
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක. Fiber laser, CNC laser, plastic laser සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාම පෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සල අසල opening production වෙතින් අමතන්න 01.12.739.188
3: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB ධනරිතහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහ ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටි
2: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
4: දන්සල් කියලා කියන්නේ හෝටල් නෙවෙයි. අපිට රහට කෑම කන්න ඕන නම් අපිට ඕනි විදිහට කෑම කන්න ඕන නම් අපිට තෝරගන්න පුළුවන් හෝටලයක් නේද? හැබැයි දන්සලට යනවා කියලා කියන්නේ හෝටලයක් නෙවෙයි. 1000ක් දිනාගේ රසානුව කෑම හදන්න බෑනේ. තියෙන විදිහට මිනිස්සුන්ට පිරිසිදුට ඒක හදලා තියෙනවා. තමහර දන්සල් කොච්චර දෙනවද කියනවනම් මගට ගෙනත් කවලා යන්න.
5: ඒ කියන්නේ වාහනේ නෙවෙයි. හැම වෙලාවෙම නවත්තන්න.
4: දීනේම මේ වෙනල්ල මේ පොව්වල යන්නේ.
5: කොහොම වුණත් මේ වගේ සංස්කෘතියක් තියෙන ලංකාවේ විතරයි.
4: ශ්‍රී ලංකාවේ හතර දිබ්බාගෙම කොහෙට ගියත් දන්සල් තිබුණා ඉතින්. දන්සල් සංවිධානය කරපු හැමෝටම අපි අපේ ස්තුති අනිවාර්යෙන් පිරිනමනවා.
2: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
6: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

0: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864 012.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
2: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
3: පිටරට උදවිය මයි හිතේ අනේ මලෙෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
1: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
0: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
0: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udey hatata The Welcome Show.
2: අනුග්‍රහයෙන්
5: එන්න පියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.

නැල්ලිට හොඳයිද? කසාය වැඩියක් බිව්වම අඩු වෙනවා. මිනිසුන්ට හේතු වන්න දුබයි නේ වයම. අඩු වෙනවා හොඳ කසායක් බොන්න ඕනි ගමේ වේදාගේ. හරිද? රයිට්. අද අපේ කතාව මං ක්‍රිස්තියානි ආගම ගැන කතා කරා. එතකොට මුස්ලිම් ආගම ගැන කතා කරා. අපි දැන් කතා කරන්න හදන්නේ හින්දු ආගම ගැන. හින්දු ආගම ගැන කියනකොට බිලියන 2.1ක සමාවන් 1.2ක පිරිසක්. ඒ කියන්නේ ලෝක ජනගහනයෙන් ගත්තම 15%ක් අදහන ආගම තමයි හින්දු ආගම. ලෝකේ පැරණිතම සහ ජීවමාන ආගම තමයි හින්දු ආගම කියලා කියන්නේ. ඉතින් මේක මගේ මතය. ඔබේ මතය වෙනස් වෙන්න පුළුවන්. අවුරුදු 4500කට වඩා පරණ මේ ආගමේ එකම එක නිර්මාතෘවරයෙක් නැහැ. ඒ වගේම එකම ආගමික සිදුවීමක්වත් නැහැ. දෙවිවරු ගොඩක් ඉරියත් ඒ ඔක්කොම එකම බ්‍රහ්මන් කෙනෙක්ගේ කොටසක් විදිහට සමහර සලකනවා. කිසිම දවසක මහා පරිමාණයෙන් අනිත් අයව තමන්ගේ ආගමට හරව ගන්න උත්සාහ නොකරපු මේ ආගම ඉන්දියාවේ ගංගා නදීන් ඉන්නේ මේ ආශ්‍රිතව කාලයක් තිස්සේ ඉබේම හැදුණු සංස්කෘතියක් කියලා තමයි කියන්නේ. ක්‍රිස්තු පූර්ව 2500 විතර වයඹදිග ඉන්දියාවේ හරහා නටබුන් වලින් පවා මේ ආගමේ මූලික ලක්ෂණ හොයාගෙන තියෙනවා. පසුව අර වෙළඳාම සහ සංක්‍රමණය හරහා නේපාලය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව සහ අපේ ලංකාවට වගේම රටවල මේක පැතිරුණා කියලා තමයි කියන්නේ. එතකම ගත්තහම බුද්ධ ධර්මය, එහෙම නැත්නම් බුද්ධ ආගම මිලියන 500ක අනුගාමිකයන්, එහෙම නැත්නම් ලෝක ජනගහනයෙන් 7%ක් ඉන්න බුද්ධ ආගම පටන් ගන්නේ ක්‍රිස්තු පූර්ව 5 සියවසේදී. අද නේපාලයේ තියෙන ලුම්බිනියේ ඉපදුන සිද්ධාර්ථ ගෞතම කුමාරයාගෙන්. එතකොට මිනිසුන්ගේ දුක දැකලා අවුරුදු 35 බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේගේ චතුරාර්ය සත්‍ය සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකෙට දේශනා කරලා. එතෙන් හැබැයි බුද්ධ ආගම ලෝකයේ පුරාම පැතිරෙන ප්‍රධානම හේතු වුණේ 3 සියවසේ හිටපු අශෝක අධිරාජයා කාලිංග යුද්ධයේදී වුණ මහා මනුෂ්‍ය ඝාතනය දැකලා කලකිරිලා එතුමා බුද්ධ ආගම වැළඳගෙන මුළු ආසියාව පුරාම ධර්ම දූතයන් යවලා පස්සේ සේදමාවත හරහා නැගෙනහිර ආසියාවටත් අපේ ශ්‍රී ලංකාව හරහා අග්නිග ආසියාවටත් බුරුමය, තායිලන්තය, ඒ වගේම කාම්බෝජය කියන මෙන්න මේ අග්නිග ආසියාතික රටවල් වලට මේක වේගයෙන් ව්‍යාප්ත වුණා. බුද්ධ ධර්මයේ වේගයෙන් ව්‍යාප්ත වුණා. හැබැයි ඇයි මේ ආගම් ඔක්කොම ඉන්දියාවෙන් සහ මැද පෙරදිගින් විතරක් බිහි වුණේ? ඒකට කාරණා ගොඩාක් තියෙනවා. මේක නිකම්ම අහම්බයක් නෙමෙයි. මේ භූමියේ තිබුණු විශේෂ සාධක කීපයක් මේකට කෙලින්ම බලපෑවා. ඒ ගැනත් මම ඔයාලට කියනවා. ඉතින් අහගෙන ඉන්න වෙනවා. ඊළඟ පැයදී අපි කතාව සම්පූර්ණ කරනවා. ඒ නිසා අහගෙන ඉන්න. කතාව විවරණය හවස 6 වෙනකන් කියනවා. දැන් වෙලාව හවස 4:53.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

0: down.
1: はてるはてる。
0: Hi, the kai velo. Get the leano ane. Palitaming. Halido. Right. අද අපි කතා කර කර ඉන්නේ ඇයි මේ ඔක්කොම ආගම් ඉන්දියාවෙන් සහ මැද පෙරදිගින් විතරක් බිහි වුණේ කියන එක ගැන. මං කලින් කිව්වා අපි වෙන වෙනම ආගම් හතර ගැන කතා කරා, ලෝකේ තියෙන ප්‍රධානම ආගම් හතර ගැන. ඊට පස්සේ ඒ ආගම් මේ ඉන්දියාව සහ මැද පෙරදිගින් විතරක් බිහි වෙන්නේ කියන එකට කාරණා කීපයක් තියෙනවා කියලා කිව්වා. පළවෙනි කාරණාව විතර මම ඔයාලට කියන්න, භූගෝලීය පිහිටීම. හරිද? භූගෝලීය පිහිටීම හරි වැදගත්. විශේෂයෙන්ම ජෙරුසලම, අරාබිය සහ උතුරු ඉන්දියාව කියන්නේ මේ ප්‍රදේශ, මේ කියන්නේ මේ ප්‍රදේශ තියෙන්නේ පරණ ලෝකයේ හරියටම මැද. හරිද? වායව දිගින් යුරෝපය, ඊශාන දිසාවෙන් ආසියාව සහ නිර්ත දිගින් අප්‍රිකාවෙන් මේ කලාප වට වෙලා තියෙනවා. මේ නිසා ලෝකයේ ප්‍රධානතම වෙළඳ මාර්ග සහ සංක්‍රමණික මාර්ග ඔක්කොම ගියේ මේ හරහා. එතකොට ගොඩබිමින් ගිය සුප්‍රසිද්ධ සේද මාවත මේ කලාපයේ මැදින් ගියා. එතකොට මුහුදු මාර්ග ගත්තත් ඉන්දියාවට මුහුදු තීරයෙන් දෙකක් තිබුණා. එකක් බෙංගාල බොක්කෙන්, අනිත් එක අග්නේය ආසියාවෙන්. එතකොට අරාබි මුහුදෙන් පර්සියාව සහ අප්‍රිකාවටත් යන්න පුළුවන් වුණා. අරාබිය වට වෙලා තිබුණේ රතු මුහුදෙන් සහ පර්සියානු බොක්කෙන්. ජෙරුසලම තිබුණේ මධ්‍යදරණී මුහුදට කිට්ටුවේ. මේ නිසා අලුත් අදහස්, සංස්කෘතීන් සහ ආගම් ගොඩක් ලේසියෙන් අනිත් රටවල්වලට ගෙන යන්න මේ කලාපයේ මිනිසුන්ට පුළුවන් වුණා කියලා කියනවා. හරිද? ඊට පස්සේ දැන් මේ භූගෝලීය පසුබිම වගේම මුල් කාලීන නාගරීකරණය. හරිද? අවුරුදු 5500කට විතර කලින් සුමේරියන් සහ අවුරුදු 4500කට කලින් හරප්පා වගේ ලෝකයේ මුල්ම සහ දියුණුම ශිෂ්ටාචාර බිහුණේ මේ කලාපෙනි. ලෝකයේ අනිත් පැතිවල මිනිස්සු තවමත් කැලෑවල සත්තු දඩයම් කරන ගමන් අමාරුවෙන් ජීවත් වෙද්දී මේ ශුද්ධ වූ කලාපේ මිනිස්සු නගර හදාගෙන ජීවත් වුණා. නගරවල සෙනක බැටි වෙද්දී කෑම හොයාගන්න එක ලේසි වුණා. ඒ නිසා මිනිස්සු තමන්ගේ රැකියාව බෙදාගන්න පුරුදු වුණා. ඒ කියන්නේ හැමෝම වගා කරන්නේ නැතුව සමහරුන්ට පුළුවන් වුණා පූජකවරු වෙන්න, සමහරු ලේඛකයෝ වුණා, සහ සමහර අය දාර්ශනිකයෝ විදිහට තමන්ගේ මුළු ජීවිතේම ආගමික සහ ආධ්‍යාත්මික දේවල් වෙනුවෙන් කැප කරන්න පුළුවන් වුණා. මේක ආගම් දියුණු වෙලා අනිත් රටවල් වලට යන්නත් පුළුවන් මට්ටමේ නිෂ්පාදනයක් බවට පත් වෙන්න ලොකුම හේතුවක් බවට පත් වුණා කියලා කියනවා. ඊට අමතරව තව කාරණා ගොඩාක් තියෙනවා. එක දිගට කියන්න බෑනේ ඉතින් ඔක්කොම. අහගෙන ඉන්න. එහෙනම් අපි මේ පැය පළවෙනි සින්දුව අහන්නයි හදන්නේ, රයිට්? හවස 5යි. දැන් හවස 5යි. විනාඩි 5යි.

0: දැන් වෙලා මතක් කරන්න දරතරම් හවස 5 විනාඩි 16යි.
1: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 1022
3: පෙරලිකාර සඳුදා
2: දවස් 5 උදේ 10ට
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
5: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
6: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: The Welcome Show.
8: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන හිනාවෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
7: The Welcome Show.
9: අනුග්‍රහය
10: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩේ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
11: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
12: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

ආදරයයි කඳුලායි අතරේ අමුතු පෙමක් ඇත මගේ මිතුරේ කිව්ව විදිහයි මයික් එක ඔන් කරගන්න තමදකු. යන්තම් තප්පරයට ඔන් කරගත්තර නැත්නම් ඉතින් හබ. රයිට් අපේ කතාව. ඇයි මේ ලෝක ප්‍රධාන ආගම් ඉන්දියාව සහ මැද පෙරදිගින් විතරක් බිහුණේ කියන එක ගැන තමයි අපි කතා කර කර ඉන්නේ. ඒකේ පළවෙනි කාරණාව විදිහට අපි කතා කරා බූවලිය පිහිටීම ඊළඟට මුල් කාලීන නාගරීකරණය ගැන කිව්වා. ඊට පස්සේ මම ඔයාලට කියනවා මෙන්න මෙහෙම ලිඛිත භාෂාව. ඔයා දන්නවද ලෝකයේ මුල්ම ලිඛිත භාෂාව උනේ සුමේරියන් සහ සංස්කෘත සහ ඊමලයිට් හඳුන්වා දුන්නේ මේ කලාපේම තමයි. ලෝකයේ මුල්ම ලිඛිත භාෂාව වෙච්ච භාෂාවන් වෙච්ච සුමේරියන් සංස්කෘත සහ ඊමලයිට් හඳුන්වලා දුන්නේ මේ කලාපේ. ඒ කියන්නේ ඉන්දියාව සහ මැද පෙරදිග කියන මේ කලාපවල තමයි. නගරවල ජනගහනය වැඩි වෙද්දී නීති බඩු තොග එතකොට බදු වාර්තා තියාගන්න ලියන්න පුළුවන් භාෂාවක් අත්‍යවශ්‍ය වුණා. කටින් කටි කියන දේවල් ඉක්මනින් වෙනස් වෙනවා නේද? ඉතින් අපිට අත්දැකීමෙන්ම දන්නවනේ නේද? කටින් කට යමක් කිව්වොත් එහෙම ඒවා වෙනස් වෙනවා. ඒවට අඩු වැඩිය පුරවනවානේ අපි අඩු වැඩි වශයෙන් දානවනේ. ඉතින් ඒ නිසා ලෝකෙට අවශ්‍ය වුණා මේ කියන්නේ මේ ස්ථීර ලිඛිත භාෂාවක් ඕන වුණා. හරිද? එතකොට මේ ඉක්මනින් වෙනස් වෙනවානේ අපි ඔය කියන කතා. ඒ නිසා මේ ලිඛිත භාෂාව හැදුනට පස්සේ ඔවුන්ට පුළුවන් වුණා තමන්ගේ ආගමික දර්ශනයන් සහ ඉගැන්වීම් පොත්වල ලියලා අනිත් රටවලට යවන්න. තමන්ගේම කියලා අකුරු ජාතයක් නැති ඈත ගම්මානවලට මේ ආගමික පොත්පත් ගියාම ඒ ආගම් කිසිම වෙනසක් නැතුව ලෝකේ පුරාම වේගෙන් මුල් බැහැගත්තා. ලෝකත් එක හේතුවක් වුණා. හරිද? එතකොට විශ්වීය සදාචාර පද්ධතියක් අත්‍යවශ්‍යතාවයක් ආවනේ දිනුන කොට ලෝකේ. ඈත ගම්මානවල ජීවත් වුණු ගෝත්‍රික මිනිසුන්ට තිබුණේ තමන්ගේ ගමට විතරක් සීමා වුණු ගෝත්‍රික ආගම්. ඔවුන් වැන්දේ සමහර වෙලාවට ගමේ ඉන්න නායකයාට. එහෙම නැත්නම් ගම මැද තියෙන ගහට. එහෙමත් නැත්නම් ගම්යේ ගලාගෙන යන ගඟට. හැබැයි නගර බිහි වුණාම එක එක සංස්කෘතීන්වල මිනිස්සු වෙලෙන්දෝ සංක්‍රමණිකයෝ නගරයට එන්න පටන් ගත්තා. හරිද? නගරය කියන්නේ විවිධ සංස්කෘතීන්ගේ එකතුවක්නේ. උදාහරණයකට ගත්තාම දැන් අපි කොළඹ නගරය ගත්තත් එහෙමනේ. මේ ආපු මිනිස්සුන්ට අර ගමේ තියෙන ගහට වඳින්න කිසිම බැඳීමක් තිබුණේ නැහැ. ඒ නිසා අර ජාතිය, කුලය, ප්‍රදේශය මොකක් වුණත් ඕනම කෙනෙකුට අදහන්න පුළුවන් ආගමික අවශ්‍යතාවයක් ආවා. ඇසට නොපෙනෙන එකම දෙවි කෙනෙක් ස්වර්ගය සහ අපාය, කර්මය සහ විශ්වීය සංකල්ප මේ ආගම හතරෙන්ම ලෝකෙට හඳුන්වලා දුන්නා. මේ කියන්නේ මේ ලෝකේ ඕනෑම තැනක ඉන්න කෙනෙකුට තමන්ගේ පසුබිම මොකක් වුණත් පිළිගන්න පුළුවන් දේවල් මේකේ මේ ආගම්වල තිබ්බා. නේ ඒකත් ඉතින් එක හේතුවක් වුණා මේ විදිහට විශේෂයෙන්ම මේ ඉන්දියාවෙන් සහ මැද පෙරදිගින් විතරක් ආගම් බිහි වෙන්න. තවත් තියෙනවා අධිරාජ්‍යයන්ගේ ව්‍යාපෘතිය ගැනත් කතා කරන්න ඕනේ. ඒක තව ටිකකින් කියන්නද දැන් කියන්නද? ඕනේ නැහැ නේ තව ටිකකින් කියන්න. රයිට්. අපි නිෂ්පාදකතුමා කියන දේත් තමයි ඉතින් අපිට ඔයඩ ගෙන්සන්න බෑනේ. හරි. දිනේෂ් සඳරුවන්. අනේ ඉතින් ඕවා කියන්න එපානේ. මෙතන ඇවිල්ලා ඕවා කරන්න පුළුවන්. මම මේ TikTok live එකට ගිහින් TikTok live එක පැත්තට හැරෙන කට්ටිය ගොඩක් ඉන්න නිසා. ජයගන්න වෙලා ඉනෝ. හායි හායි ශලිනී මිස්ටර් ක්‍රෂ් ආවත් එකතු කරගන්න. මේ කවුද දිනේෂ් සඳරුවන් කියන කෙනා මේ අනවශ්‍ය ප්‍රශ්න අහනවා මෙතනට ඇවිල්ලා. බෑනේ දැන්. බෑ. රයිට් චාර්ගර නෑන්ඩෝ. හායි. ඔයාව ආදරෙන් මතක් කරන පූර්ණිම. ඔයාව ආදරෙන් රුවිනවත් එක්ක එකතු කරගන්න අකීෂවත් අපි මතක් කරන්න ඕනි. රයිට් ඔකේ. තව කවුද ඉන්නේ? වෙරෝ ඉන්නවා. වෙරෝනිකා ඔයාව. කෑගල්ලි බන්ටාර ඔයාව. රිෂිත දෙනුවන්. ඔයාවත් එකතු කරගන්න ඕනි. එකෝ රිසෝට් ස්පෙෂලි ඔයාව මතක් කරන්න ඕනි. රාජන් ඇවිල්ලා ඉන්නවා. හයි වනක්කම් කියලා දානවා. හයි වනක්කම්. ඕකේ එහෙනම් අපි ඉන්දියාව පැත්තට යන්නයි හදන්නේ. විශේෂයෙන්ම අපි අර දිනේෂ් මොකද්ද කොහේ ළමයා දිනේෂ් සඳරුවන් එකතු කරගනවා. දිනේෂ් මේ සින්දු අහන්න. මෙහෙම නටන්න පුරුදු වෙන්න. කමෙන්ට් දහනකොට ඔය වගේ කැතයි. රයිට් අපි සින්දු කියමු. රයිට් සද්දට.

0: දැවලා වහවස පහේ විනාඩි 36යි.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864 012
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්ලික බ්‍රාස් ස්ටේනස් සරුනේරු දොරලු පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
3: The Welcome Show
1: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
4: දන්සල් කියලා කියන්නේ හෝටල් නෙවෙයි. අපිට රහට කෑම කන්න ඕන නම් අපිට ඕනි විදිහට කෑම කන්න ඕන නම් අපිට තෝරගන්න පුළුවන් හෝටලයක් නේද? හැබැයි දන්සලට යනවා කියලා කියන්නේ හෝටලයක් නෙවෙයි. 1000ක් දිනාගේ රසානුව කෑම හදන්න බෑනේ. තියෙන විදිහට මිනිස්සුන්ට පිරිසිදුට ඒක හදලා තියෙනවා. තමහර දන්සල් කොච්චර දෙනවද කියනවනම් මඟටගෙනත් කවලා යන්නේ.
5: ඒ කියන්නේ වාහනේ නෙවෙයි. හැම වෙලාවෙම නවත්තන්නේ.
4: දීනේම මේ වෙනල්ලා මේ පොව්වල යන්නේ.
5: කොහොම වුණත් මේ වගේ සංස්කෘතියක් තියෙන ලංකාවේ විතරයි.
4: ශ්‍රී ලංකාවේ හතර දිබ්බාගෙම කොහෙට ගියත් දන්සල් තිබුණා ඉතින්. දන්සල් සංවිධානය කරපු හැමෝටම අපි අපේ ස්තුතිය අනිවාර්යෙන් පිරිනමන.
1: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
6: ඔබගේ ගෙවත්ත පමණක් නොව ගේ වටා ඇති ජලය කලා යන කාණුපත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
1: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

0: හනේ මන් දන්නේ බයි.
1: ආදක මනදල වෙන වෙන යාමේ.
0: ඇයන සින්දු කියලා හිරා වෙන එක ඉනාවෙන් දෙත් දපුරු සින්දුවක්නේ රයිට්. දැන් අමාරුම කතාව කියන්නේ පොඩක් වචනේම පරිස්සමෙන් කතා කරන්න ලැජ්ජ වෙන්න වෙන්නේ නිවේදක පුහුණුව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙන්න පුළුවන් අහගෙන ශ්‍රාවක ජනතාවට. නිවැරදි ශබ්ද උච්චාරණය පැහැදිලිව කතා කිරීම ඉතාම වැදගත් නිවේදිකාවක් විදිහට රයිට් ඕකේ. අද කතා කරන්නේ ඇයි මේ ලෝකේ ප්‍රධාන ආගම් හතර මම වාටි කී එකයි හිටිය කතා කරනවා කියන ඔයා කතා කරන්නේ මම කියන ඔයා අහගෙන ඉන්නවා. හරිද? ඇයි අපි මේ ලෝකේ තියෙන ප්‍රධාන ආගම් හතර ඉන්දියාවෙන් සහ මැද පෙරදිගෙන් විතරක් බිහි වුණේ කියන එකට විශේෂ කාරණා ගොඩාක් කතා කරගෙන ගිහලා අන්තිම කාරණාවට මම ඇවිල්ලා ඉන්නේ. මං කොහොමද අධිරාජ්‍යයන්ගේ ව්‍යාපෘතිය ගැන ව්‍යාපෘතිය නෙමෙයි දෙ කියන්නේ ආහාරියරි ව්‍යාප්තිය. ඔය කෑවේ හරියට හරි කෑවා. හරිද? අධිරාජ්‍යයන්ගේ ව්‍යාප්තිය ගැන මේක තමයි අවසාන වශයෙන් අපිට කියන්න තියෙන්නේ. අවසානය සහ ප්‍රබලතම හේතුව මේක තමයි. ලෝකේ බිහි වුණු දැවැන්තම අධිරාජ්‍යයන් ඔක්කොම බිහි වුණේ මේ චුද්ද වූ කලාපයේ වුණු එක. ක්‍රිස්තියානි ආගමේ පැතිරුණේ එතකොට ලෝකේ ප්‍රබලතම අධිරාජ්‍යයක් වුණු රෝම අධිරාජ්‍යය හරහා. ඉස්ලාම් ආගම ලෝකේ පුරා ආරංගේ අරාබි අර්ධද්වීපයෙන් බිහි වුණු දැවැන්ත ඉස්ලාමීය අධිරාජ්‍යයන් හරහා. ඒ වගේම හින්දු ආගම ආරම්භ වුණු වයඹදිග ඉන්දියාවේ ඉඳන් ආපු ග්‍රීක එතකොට කුෂාන් මොගල් වගේ අධිරාජ්‍යයන් හරහා මුළු ඉන්දියාවම ආක්‍රමණය කළා. ඒ සංස්කෘතිය පැතිරෙව්වා. ඉතින් බුද්ධාගම ලෝකයට මරංගියේ ඉන්දියාවේ හිටපු ශ්‍රේෂ්ඨතම පාලකයෙක් වුණු අශෝක අධිරාජ්‍යයාගේ මෞර්ය අධිරාජ්‍යය හරහා මේ දැවැන්ත අධිරාජ්‍යයන් අලුත් රටවල් ආක්‍රමණය කරද්දී වෙළඳාම් කරද්දී තමන්ගේ ආගමත් ඒ රටවලට අරගෙන ගියා. රාජ්‍ය බලය සහ එතකොට අනුග්‍රහය නොඅඩුව මේකට ලැබුණා. ඉතින් ලෝකේ පුරාම කිසිම බයක් නැතුව වේගෙන් මුල් බැසගත්තා ආගම්වාදයේ කියන දේ. ඉතින් ඔයාට පැහැදිලි ඇති නේද මං කියපු කතාව? ලෝකේ ප්‍රධානතම ආගම් හතර මේ මැද පෙරදිග සහ ඉන්දියාව කියන කලාපෙන් විතරක් බිහි වෙන්න හේතුව මොකක්ද කියන එක. ඉතින් මේක නිකම්ම අහඹු සිදුවීමකට වඩා භූගෝලීය පිහිටීම, නාගරීකරණය, ලිඛිත භාෂාව දියුණුව වගේම බලවත් අධිරාජ්‍යයන්ගේ එකතුවක් නිසා සිද්ධ වෙච්ච කාරණාවක් තමයි මෙහෙම වුණේ. මේක ඇත්තටම අපේ මානව ඉතිහාසය ගැන පුදුම හිතන කතාවක්නේ. පුදුමයි නේ. හා, ඔව් ඔව්, ඔයාට පුදුම ඇතිවා කියපු නිසා. හරි, කොහොමදදී මං කලාපයට තිබුණු භූගෝලීය සහ ඓතිහාසික වාසිය ගැන ඔගලන්ට මොකද හිතෙන්නේ? හොඳයි නේද කතාව? රයිට්. එහෙනම් ඉතින් ඒ කතාව ඒ විදිහට අද ඉවර කරනවා. එතකොට මට හැබැයි ඇවිල්ලා තියෙන කවියක් තියෙනවා ඊළඟ සින්දුවට යන්න කලින්. ඒක අනිවාර්යයෙන්ම මම කියන්න ඕනි කියලා හේතුණා. තාලේ අමතක වෙලාද මන් දන්නේ නැහැ, පොඩ්ඩක් ඉන්න. අපි ජගත් පානතුරේ මට කවියක් එවලා තියෙනවා. නිවේදන ලෝකයේ ලස්සන හඬ අතර ඔබ ඉන්නවා. ඔබේ වදනින් ඈත දුරකට යනවා පාළුව පන්නවා. ලෝකයේ ඔබ ළඟයි කියලා රසික හදවත් දන්නවා. වැරදුනානේ. නිවේදන ලෝකයේ ලස්සන හඬ අතර ඔබ ඉන්නවා. ඔබේ වදනින් ඈත දුරකට යනවා පාළුව පන්නවා. ලෝකයක් ඔබ ළඟයි කියලා රසික හදවත් දන්නවා. සදා කල්හිම වෙනස් නොමවී ආශි ළඟ අපි ඉන්නවා. ජගත් බොහොම ස්තුතියි. තැන්ක් යූ නන්ද්‍රි. සහ මේ නිවේදන වෘත්තිය සම්බන්ධයෙන් ගැටලු ඇති වෙන්න පුළුවන් හරියට ශබ්ද උච්චාරණය කරන්න. මොකක්ද ඒ කරේ රයිට් වෙන සිද්ධ. අවසු පහයි විනාඩි 39යි.

0: මොකක්ද වුනේ? හවස 4යි විනාඩි 43යි දැන්. සමවන්න හවස 5යි විනාඩි 43යි දැන්.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකා

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස,
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කැෆේ විත් නිමේෂා. ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍චාරයක්.
5: Travel with Supreme
4: සතිය දවස් පහේම
6: The Welcome Show අහන්න.

මේක අපේ සිංහල දේශය අමතක කරන්න එපා. ඒක හරිද? එහෙනම් මේ මතකයේ තියාගන්න. හෙට හවස 4ට හම්බ වෙනවා. මැසේජ් කරපු හැම දෙනාටම බොහොම ස්තුතියි. TikTok live එකේ ඉඳපු ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි. කතාව අසා සිටියට ඔබට බොහොම ස්තුතියි. හෙට හවස 4ට හම්බ වෙනකන් මං යනවා. මං ආශි. සුභ රාත්‍රියක් ඔයාලට.

0: සුබසන්දෑවක් වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනට තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙ දිලේ කොළඹ බලේ කොතන ඇහේ

0: කියනවා.
1: එන්.එල්.බී කියන්නේ ඒ සෙහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ එන්.එල්.බී ධන නිධානය ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තියාගේ දිනාගත් මැදිරිගිරියේ චන්දන කුමාර මහතා.
2: මගේ නම චන්දන කුමාර. මම මැදිරිගිරියේ. මම හැමදාම වාගේ ටිකට් ගන්නවා. ඒ අතරින් ධන නිධානය ටිකට් එක මට ජයමල්ලක් ලැබුණා. ඇත්තටම සතුටුයි. ඉතින් අපි වගේ දුෂ්කර පලාතකට මේ වගේ ටිකට් එකක් ඇදලා උදල් අතින් අපේ ජීවිතය වර්ධනය කර ගැනීමට ඒ මුදල අපේ ජීවිතයට අපි යොදා ගන්නවා. ඇත්තටම ජාතික ලෝතරය මණ්ඩලයට මේ වෙලාවේ මම බොහොමත්ම ස්තුති ප්‍රකාශය කරනවා. මම සාමාන්‍යයෙන් උදේට වැඩට යනකොට ටිකට් දෙක තුනක් ගන්න ටවුන් එකේ. එහෙම අරගත් එකක් තමයි මේ ඇත්තටම ලැබුණේ. අතාරින්න එපා. මේ වගේ ලොකු දිනුමක් අපට එකපාරට ලැබෙන්නේ නැහැනේ. ඒකින්ද රුපියල් 40කට දිනුමක් ලබා ගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ෆයිබර් ලේසර් CNC ලේසර් ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 0112739188
2: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
1: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
5: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
6: සුවඳ දැනි දැනි දැනෙනවා.
7: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
5: සතියේ දිනවල රාත්‍රී 7ට
8: අනුග්‍රහය
9: වාර්තාපිට වාර්තා තිබෙන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: 89.1 89.3 දිවයින පුරා සිසාරා

0: 89.3 Supreme Radio. Meltol hisarathaya una semprathishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
1: The welcome show
2: ehena ahana katha athara rasa katha ehena payathuna
3: දන්සල් කියලා කියන්නේ හෝටල් නෙවෙයි. අපිට රහට කෑම කන්න ඕන නම් අපිට ඕනි විදිහට කෑම කන්න ඕන නම් අපිට තෝරගන්න පුළුවන් හෝටලයක් නේද? හැබැයි දන්සලට යනවා කියලා කියන්නේ හෝටලයක් නෙවෙයි. 1000ක් දිනාගේ රසානුව කෑම හදන්න බෑනේ. තියෙන විදිහට මිනිස්සුන්ට පිරිසිදුට ඒක හදලා තියෙනවා. තමහර දන්සල් කොච්චර දෙනවද කියනවනම් මඟටගෙනත් කවලා යන්නේ.
4: ඒ කියන්නේ වාහනේ නෙවෙයි හැම බැලනවත්.
3: මේ මේ වෙනල්ලා මේ පොව්වල යන්නේ.
4: කොහොම වුණත් මේ වගේ සංස්කෘතියක් තියෙන ලංකාවේ විතරයි.
3: ඉතින් ලංකාවේ හතර දිබ්බාගෙම කොහෙට ගියත් දන්සල් තිබුණා ඉතින්. දන්සල් සංවිධානය කරපු හැමෝටම අපි අපේ ස්තුතිය අනිවාර්යෙන් පිරිනමන.
5: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
1: The Welcome Show.
6: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකනමු.
7: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 Supreme Radio.
8: Supreme Radio. Make a superior.

0: සුප්‍රීම් රේඩියෝ නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
8: සින්දු කපේ විත් නිමේෂා.
9: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
10: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
11: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
12: The welcome show.
13: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas pahema udey hatata
12: the welcome show
11: anugrahaya
14: wartha apita wartha kabana koti yate nlb tanade tahane nuturaiye rupiyal koti 13.97 ikma u dewanta supiritya galaba dimin prathi sangvardhaneta dewanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani dahane biladigena obat koti patiye kuwanna
15: meltol hisarathaya una sempati ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
16: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

0: විග්‍රහය.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLV දනඩ තහනිය ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

මනිෂා, අපේ ආදරය ගැන කතා කරන හරි ලස්සනට ආදරය විඳින ඒ සුන්දර තැන ඔනිතින් අද දවසට ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. මේක අලුත් සතියක්. අපිට ඊයේ එන්න බැරි වුණා, මොකද ඊයේ පෝය. එහෙනම් හොන අදෑවිත් ඉන්නවා. ඊයේ එකතු කරගෙන හිටපු ආදරෙත් අරගෙන අද

0: දවස් ගානක් හරි පාළුවෙන් හිටිය අපි දෙන්නම. ඉතින් ඒ පාළුව අපි මේ හෝරා තුනේදී නැති කරගමු. එන්න ආදරෙන් මේ පාරේ ඇවිදගෙන යන්න. මම හසිතා.
1: මම මනිෂා.

0: ප්‍රේම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
2: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උදේම යමු සංචාරයක්
5: Travel with Supreme
4: සතියේ දවස් පහේම
3: The Welcome Show අහන්න
6: The Welcome Show
7: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
8: දන්සල් කියලා කියන්නේ හෝටල් නෙවෙයි. අපිට රහට කෑම කන්න ඕන නම් අපිට ඕනි විදිහට කෑම කන්න ඕන නම් අපිට තෝරගන්න පුළුවන් හෝටලයක් නේද? හැබැයි දන්සලට යනවා කියලා කියන්නේ හෝටලයක් නෙවෙයි. 1000ක් දිනාගේ රසානුව කෑම හදන්න බෑනේ. තියෙන විදිහට මිනිස්සුන්ට පිරිසිදුට ඒක හදලා තියෙනවා. තමහර දන්සල් කොච්චර දෙනවද කියනවනම් මගට ගෙනත් කවලා යන්න.
9: ඒ කියන්නේ වාහනේ නෙවෙයි. හැම වෙලාවෙම නවත්තන්නේ.
8: ඊනෙම මේ වෙනල්ලා මේ පොව්වල යන්නේ.
9: කොහොම වුණත් මේ වගේ සංස්කෘතියක් තියෙන ලංකාවේ විතරයි.
8: ශ්‍රී ලංකාවේ හතර දිබ්බාගෙම කොහෙට ගියත් දන්සල් තිබුණා ඉතින් දන්සන් සංවිධානය කරපු හැමෝටම අපි අපේ ස්තුතිය අනිවාර්යෙන් පිරිනමන.
5: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. 89.1 89.3 Supreme Radio.

0: විධානයක් හම්බුණොත් එහෙම හැත්තටම අපිට මොනවද කරන්න බැරි. හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම විසඳගන්න පුළුවන් එකම විදිහ තමයි නිධානයක් කියලා කියන්නේ. ඉතින් ප්‍රශ්න විසඳගන්න පුළුවන් නීත්‍යානුකූල නිධානයක් ගැන තමයි මේ කියන ලෑස්තුවනේ. ඒ තමයි දන නිධානය. ඉතින් ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතියේ මහා ධන සම්පත දන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බවට සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදීත් මේ වන විටත් ඔබේ ජයග්‍රාහකයෙකු කළ හමාරයි කියන දේ මුලින්ම මතක් කරන්න ඕනේ. ඉතින් මේ හැම නිධානයක්ම ඔයාගේ ළඟට අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ අවුරුද්දේ මැයි මාසේ 29 වෙනි සිකුරාදා දවසේ රුපියල් කෝටි 12.4කට වඩා වැඩි සුපිරි ත්‍යාග මුදලක් කඳ උඩ රටින් බිහි කරන්න ධන නිධාන ලොතරැයි පතට උන්න හැකියාව ලැබිලා තියෙනවා.
1: ඉතින් ඔයාලට ඒක නිසා මතක් කරන්න තියෙන්නේ දශකහයකට වැඩි කාලයක් රටටම වාසනාව අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ කෝටිපති ධන නිධානයේ ලොතරැයි පත් ගන්න. මොකද දැන් ඉතින් කෝටිපතියෙකු විසලක්ෂපතියෙකු වන අතරතුරේදී ඔයාලට පුළුවන් කමක් තියෙනවා සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කරගන්න. තවත් පරක්කු වෙන්නේ නැතුව ජාතිය මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයි පත් මිලදී ගන්න. හෙට හොඳම දවස කියලා හිතාගෙන අනිවාර්යෙන් ගන්න වැඩි වැඩියෙන් ටිකට් පත්.
2: මතකයන් ඔබේ සිතේ තබාගෙන
3: Dream Night Supreme Radio.

0: 89.1 89.3 ආදරය ගැන කතා කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේ දේවල් ගැන කතා කරන්න තියෙන හොඳම තැන තමයි හසිත සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට් කියලා කියන්නේ. ඉතින් මේ හසිත, මේ ආදරය කියන්නේ මහලු වෙන්නේ නැති හැඟීමක් කිව්වොත් මම හිතනවා මම හරි කියලා. ඔයා මොකද කියන්නේ, එහෙම නේද?
1: අනිවාර්යෙන් ඒක එහෙම තමයි.
0: ආදරය ඇත්තටම මේ දවසින් දවස තරුණ වෙනවනේ හසිත. හරි ලස්සනට ඒ ආදරේ තරුණ වෙනවා. ඒ අතරේ අපි වයසට යනවා, කොණ්ඩෙ සුදු වෙනවා, අතපය වාරු නැති වෙනවා. හැබැයි එම් කොහොම මොන විදිහට සිද්ධ වුණත් ආදරේ කවදාවත් මහලු වෙන්නේ නැතුව හැමතාවමත් තප්පරෙන් තප්පරේ අලුත් වෙවි තරුණ වෙනවා. ඉතින් මේක තමයි ආදරය කරනකොට අපිට දැනෙන එකම රහස. සමහරක් වෙලාවල් වලට එහෙම ආදරයක් අපිට ලැබෙද්දී, හරි ආදරයක් අපිට ලැබෙද්දී අපි කොච්චර ගතින් වයසට ගියත් මම හිතනවා හසිත අපි හිතින් එන්න එන්න තරුණ වෙනවා කියලා.
1: අනිවාර්යෙන්ම තප්පරෙන් තප්පරය අපේ ආදරය අලුත් වෙන එක වෙන්නේ. මහලු වෙනව නෙවෙයි, ආදරේ වයසට යනවා. හැමදාමත් අලුත් දේවල් ඒ දේවල් වලින් පරිණත වෙනකම ශරීරයෙන් අපි වියපත් වුණත් හදවත හැමදාකම තරුණයි. සදාටම ඇස් පියාගන්න දවස දක්වා එයාගේ ළඟට වෙලා ඉන්න තමා අපි හැමෝම පෙරුම් පුරන්නේ. එදා හඳමයි අදත් අපි දකින්නේ. කැඩපත දිහා බලන්න, අපි වියපත් වුණත් ආදරේ ඒ විදියමයි.
0: අනිවාර්යම

0: 89.1 Supreme Radio. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
1: අයිවන් මම එරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ලැබුණා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට් පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ලැබෙන්නේ. ඇත්තට මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මම විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණ ලබා දෙනවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකනමු.
2: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.
2: ලෝක පාපන්දුවේ මහා සංග්‍රාමය
0: FIFA World Cup 2026 තරඟ විස්තර. 2026 FIFA ලෝක කුසලාන පාපන්දු සැණකෙළියේ Round of 32 හෙවත් දෙවැනි වටේ තෙවැනි දිනය අදයි. දැනට පැවැත්වුණු තරඟ දෙකෙන් මුළු මහත් ක්‍රීඩා ලෝකයම මවිතයට පත් කරමින් ප්‍රබල ලෝක බලවතුන් දෙදෙනෙකුටම ලෝක කුසලානයෙන් සමු ගැනීමට සිදු වුණා. අලුයම බොස්ටන් පිටියේදී ප්‍රබල ජර්මනිය සහ පෙරගුවේ කණ්ඩායම අතර පැවැත්වුණු මහා සටන නියමිත කාලය තුළ සමතත්වයෙන් නිමාවට පත් වුණේ ගෝල 1-1 ලෙසින්. ජයග්‍රහණයේ ප්‍රතිපාදනය උදෙසා කණ්ඩායම් දෙකටම දඬුවම් පහර 5 බැගින් ලබා දුන් අතර එහිදී ක්‍රියාත්මක වූ පෙරගුවේ කණ්ඩායම දඬුවම් පහර 4ක් සාර්ථක කරගනිමින් ජර්මනියට පරාජය උරුම කර දුන්නා. ජර්මානු කණ්ඩායමට සාර්ථක කරගත හැකි වූයේ දඬුවම් පහර 3ක් පමණයි. එමෙන්ම මොන්ටේරෝ පිටියේදී පැවැත්වුණු නෙදර්ලන්තය සහ මොරොක්කෝ තරඟයද නිමා වූයේ මේ අයුරින්මයි. නියමිත වේලාව අවසානයේ ගෝල 1-1 ලෙස සටන සමවීම නිසා ලබා දුන් දඬුවම් පහරවලදී විශිෂ්ට දක්ෂතාවයක් මතු කළ මොරොක්කෝව දඬුවම් පහර 3ක් සාර්ථක කරගනිමින් ජයග්‍රහණය සනිටුහන් කළා. ප්‍රබල නෙදර්ලන්තයට සාර්ථක කරගත හැකි වූයේ දඬුවම් පහර 2ක් පමණයි. මෙම පෙරලිකාර ප්‍රතිඵලත් සමග පිළිමලුන් පිටදකීමේ වටය තවදුරටත් තීව්‍ර කරමින් අද රාත්‍රියේ සහ හෙට, ඒ කියන්නේ ජූලි මාස පළවෙනිදා, තවත් තීරණාත්මක මහා සටන් 4ක් පැවැත්වීමට කටයුතු සුදානම්ව තිබෙනවා. ඒ අනුව අද රාත්‍රියේ 10:30ට ඩලස් ක්‍රීඩාංගණයේදී ඊකාණ්ඩයේ පෙරමුණගත් අයිවරි කෝස් කණ්ඩායමට එරෙහිව යුරෝපයේ ප්‍රබල නෝර්වේ කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි. හෙට අලුයම 2:30ට නිව්යෝක් නිව් ජර්සි ක්‍රීඩාංගණයේදී ලෝක ශූර ප්‍රංශ කණ්ඩායම හමුවේ අභියෝගාත්මක ස්වීඩනය තරඟ වදිනු ලබනවා. හෙට උදෑසන 6:30ට මෙක්සිකෝ සිටි ක්‍රීඩාංගණයේදී සත්කාරක මෙක්සිකෝව සහ ඉක්වදෝරය අතර උපාය මාර්ගික මහා සටන පැවැත්වුණු ලබනවා. එමෙන්ම හෙට රාත්‍රී 9:30ට ඇට්ලන්ටා ක්‍රීඩාංගණයේදී ප්‍රබල එංගලන්තය සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය අතර මහා සටන ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
2: පන්දු ලෝක කුසලානයේ උණුසුම් තොරතුරු දැනගන්න රැඳී සිටින්න අප සමග.

0: ලොතරයි ලොව රජ කිරුල කියපු ගමන් අපිට මතක් වෙන්නේ මහජන සම්පතනේ. හැබැයි දැන් මහජන සම්පත ගැන කතා කරනකොට තව සම්පතක් ගැන අනිවාර්යයෙන්ම අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි අද සම්පත කියලා කියන්නේ. මේකට හේතුව තමයි මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් ඔන්න අද සම්පත ජයග්‍රහකින් තෝරා ගන්න ලබන. ඒ නිසාම තමයි මහජන සම්පත ගැන කතා කරනකොට අපිට අද සම්පත ගැනත් කතා කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ත්‍යාග රටාව ගැන මතක් කරොත් එහෙම ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමේ රුපියල් 250,000 ක මුදල් තෑගිවට දිනා ගන්න අවස්ථාව හම්බ වෙනවා. ඒ වගේම අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000 ක මුදල් තෑගිත් ඔන්න දිනා ගන්න ඔයාට අද සම්පත ලොතරැයි හරහා වාසනාව තියෙනවා.
1: ඒ විතරක් නෙවෙයි අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000ක් දිනා ගන්නත් පුළුවන්. සෙසු තෑගිත් ඔබට ඔබේම කරගන්න පුළුවන් කමක් තියෙනවා. හොඳින් මතක තියාගන්න අද වියදමට අද සම්පත ලොතරැයි. වැඩි වැඩියෙන් ගන්න ඔයගොල්ලෝ දවසේ දිනදා තියෙන ප්‍රශ්න ටික අඩු කරගන්න විසඳුමක් හොයාගන්න පුළුවන් අද සම්පත ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්නවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ආදරේ පිරුණු හදවත්වලට ආදරෙන් කතා කරන මේ සුන්දර හෝරා තුනේදී පළවෙනි හෝරාවේ අවසානයේට ටිකෙන් ටික අපි මේ විදිහට ලං වෙන්නේ. දවස් හතරක් විතර අපි හරිම පාළුවෙන් හිටියා නේද මනිෂා?
1: අනිවාර්යෙන්ම.
0: අපි ඔයාව බලන්න මග බලාගෙන හිටියේ අද දවස එනකන්. ඉතින් ආදරේ පිරුණු ලස්සන ගීතත් එක්ක ඔයාගේ ආදර කතාව ඇතුලේ අපි මේ ජීවත් වෙන ගමනේ තවත් ලස්සන හෝරා දෙකකට අපිට යන්නත් තියෙනවා. ඉතින් ආදරෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න.
1: ආදරය ගැන කතා කරන්න, ආදරය ගැන කියන්න, ඔයා දන්නවා ඔයාට තියෙන හොඳම ලස්සනම ලස්සන මතක එකතු කරගන්න පුළුවන් එකම තැන සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට් කියලා. ඉතින් ඔයාට පුළුවන් වෙනද විදිහට මේ පැත්තට කෝල් එකක් ගන්න 01 112 510 510ට. එහෙම නැත්නම් ඔයාගේ ආදරේ වචන කරලා ඔයාට පුළුවන් මේ පැත්තට එවන්න 01 718 893 893ට. දෙකිට මහගෙන ඉන්න. ඔහ මෙහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: නවයයි එකෙන් 89.3 සුප්‍රීම් රේඩියෝ
1: සමරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 1022
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
3: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
4: පිටරට උදවිය මයි හිතේ අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
3: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
2: හරි හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
1: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
3: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
1: The Welcome Show කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas pahema udeya 7ට
3: The Welcome Show අනුග්‍රහය
6: එන්න

0: ඉංජිනේරුවෙක්විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක. 89.1 89.3

0: දැන් වෙලාව රාත්‍රියටයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: ඇත්තටම හසිත, ලෝකයක් ඉස්සරහා මේ ඉන්නේ මගේ කෙනා කියලා කියාගන්න බැරුව ලෝකෙට හොරෙන් ආදරය කරනවා කියන්නේ ඇත්තටම ඒක ලේසි පහසු වැඩක් නෙවෙයි.
1: ඇත්තටම
0: මට වෙලාවකට හිතෙනවා හසිත, එහෙම ආදරෙත් හරියට පොතක් වගේ කියලා. ආදරය කරන දෙන්නේ කියන්නේ මට හිතෙනවා එකම පොතේ පිටු දෙකක් කියලා. එක්කෙනෙක් දකුණු පැත්තෙන්, අනිත් කෙනා වම් පැත්තෙන්. මූණට මූණ බලන්නවත් බැරි පේන නොපෙනෙන දුරකින් ඉන්න හරියට පොතක හරි ලස්සන පිටු දෙකක් වගේ කියලා මට වෙලාවකට හිතෙනවා. හැබැයි පොත වහපු හැම වෙලාවකම ආයමත් ආදරෙන් මුණ ගැහෙන්න, ආදරෙන් තුරුළු වෙන්න බලාගෙන ඉන්න හරි ලස්සන පිටු දෙකක්. ඉතින් ඇත්තටම හසිත, ලෝකෙකට හොරෙන් නපුරු ඇස්වලින් අයින් වෙලා ආදරය කරනවා කියලා කියන්නේ ඒක වෙනමම අරගලයක්. වෙලාවකට මේ කතන්දරේ අපි හැමෝගෙම ජීවිත ඇතුලේ පුංචි අයිතියක් එකතු කරගන්නවා. අපිටත් මේ සිද්ධි අයිති, කතා කරන මටත්, අහගෙන ඉන්න ඔයාටත්. සමහර ආදර කතා ඇතුලේ අපිට අනන්ත අප්‍රමාණ මේ සිද්ධියට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අත්දැකීමෙන් කියන්නේ ලෝකෙකට හොරෙන් ආදරය කරනවා කියලා කියන්නේ ඇත්තටම ඒ කරගලයක්.
1: ඇත්තට මනිෂා, සමහර අය කොයිතරම්නම් කාලයක් ලෝකෙට හොරෙන් ආදරය කරනවද? කැමති කැමති වෙලාවට හම්බෙන්න බෑ, ආස කරන තැන්වල යන්න බෑ, ආස කරන දේවල් කන්න බෑ. සමහර වෙලාවල් වලට ෆෝන් එකෙන් කතා කරන්න විදිහක් නෑ. එහෙම සීමා ඇතුලේ ආදරය කළේ සීමා නැති දවසක් ආවොත් ඒක මොන වගේ හැඟීමක් වේද කියලා බලාපොරොත්තු වෙන්නේ. ඒ ආදර කතා ඒ විදිහටම වැළලිලා යනවා අපි දැකලා තියෙනවා. ඒ වගේම අන්සතු ප්‍රේමකට හිමි වෙන්නේ නැති බව දැන දැනත් ඒ වෙනුවෙන් එක්කි බිඳලා හඬන්න සමහර හේත් කොයිතරම්නම් පොළඳ වෙලා තියෙනවද නේද?
0: අනිවාර්යයෙන්ම.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: හෆනින් ඒවිනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: බොරු කියනවා ඉතින් මට උගලට බොරු කියන්න බෑනේ
5: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
1: බැක් ටු බැක් සින්දු අහන්න
6: Let's go.
7: Every weekday at 4 PM, in Port Town, with Ashi Ali.
8: The Welcome Show.
9: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
10: දන්සල් කියලා කියන්නේ හෝටල් නෙවෙයි. අපිට රහට කෑම කන්න ඕන නම් අපිට ඕනි විදිහට කෑම කන්න ඕන නම් අපිට තෝරගන්න පුළුවන් හෝටලයක් නේද? හැබැයි දන්සලට යනවා කියලා කියන්නේ හෝටලයක් නෙවෙයි. 1000ක් දිනාගේ රසානුව කෑම හදන්න බෑනේ. තියෙන විදිහට මිනිස්සුන්ට පිරිසිදුට ඒක හදලා තියෙනවා. තමහර දන්සල් කොච්චර දෙනවද කියනවනම් මගට ගෙනත් කවලා යන්න.
11: ඒ කියන්නේ වාහනේ මෙහෙම පැනලා නවත්තන්න.
10: මේව මේ වෙනල්ලා මේ පොව්වල යන්නේ.
11: කොහොම වුණත් මේ වගේ සංස්කෘතියක් තියෙන ලංකාවේ විතරයි.
10: ශ්‍රී ලංකාවේ හතර දිබ්බාගෙන කොහෙට ගියත් දන්සල් තිබුණා ඉතින්. දන්සල් සංවිධානය කරපු හැමෝටම අපි අපේ ස්තුතිය අනිවාර්යෙන් පිරිනමන.
12: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
8: The Welcome Show.
0: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත්කරවන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරන්න හදන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලයේ කෝටිපති ධන නිධානය ලොතරැයිය ඔන්න කෝටි ගානක දිනුම් අවස්ථා අරගෙන තමයි ඔබ ළඟට එන්නේ. විශේෂ මතක් කරන්න ඕන කාරණාව තමයි මේ අවුරුද්දේ මැයි මාසයේ 29 වන සිකුරාදා රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාගලාභියෙක් කන්ද උඩරටින් බිහි කරන්නත් ජාතික ලොතරැයි මණ්ඩලයේ කෝටිපති ධන නිධානය ලොතරැයියට පුළුවන්කමක් ලැබුණා.
1: ඔව්, ඉතින් ඒ වගේම තමයි තවත් දේවල් ගොඩාක් තියෙනවා මතක් කරන්න. ඒ අතරින් හරිම විශේෂයි මේ දශක 6කට වඩා වැඩි කාලයක් අපේ රටේ සංවර්ධනයට දායකත්වය ලබා දෙනවා කියන කාරණාව හරිම විශේෂයි. මොකද මේ ඒක ඇත්තරම මේ එක්කෙනෙක්ට කරන්න අමාරු වැඩක්. හැබැයි ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ වැඩේ හරියට මුන අත දක්වාම කළා තියෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ සතිය දින 7ම දිනුම් මදින ධන නිධාන ලොතරැයි අලවිය තුලින් ඍජුවම අපේ රටේ සංවර්ධන ක්‍රියාවලියට දායකත්වය ලබා දෙනවා. එහෙම නැත්නම් ඉතින් තවත් බලබල ඉන්නේ නැතුව දකින තැන බලන බලන තැනින් තන නිධාන ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියන දේ මතක් කරනවා. මේ ජුනි මාසයේදී ඔයාටත් පුළුවන් කෝටිපතියෙකු විසිලක්ෂපතියෙකු වෙන ගමන් සුපිරිදු තෑගිවලට අමතරව සෑම ඉරිදා දවසකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කරගන්න. එහෙමනම් මතක තියාගෙන ජාතික මහා ධන සම්පත ධන නිධානයේ ජීවිතයේ සිහිනයට වසනාවේ ආශිර්වාදය හැමදාමත් ඔයාගේ ළඟට අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.
2: මතකයන් ඔබේ

0: කාලය ගත වෙන වේගෙන්. ආදරයට කාලය කියන්නේ හරි වටින දෙයක්. ඒ වගේම ආදරේ කරද්දී කාලය ගත වෙනවා අපිට නොදැනීම.
1: මං අර මේ දවසක් ඔයාට කිව්වනේ දහසෙත දවසකට පැය 24ක් තිබ්බට අපේ ජීවිතේට එන සුන්දර මොහොතවල වලට තියෙන්නේ හරි අසීමා සහිත පැය ගණනක් කියලා. මට හිතෙනවා මේත් ඒ වගේ පැය තුනක් කියලා.
0: ආදරේ ගැන ආදරෙන් කතා කරද්දී අපිට කොහෙන්ද වෙලාව යනවා තේරෙන්නේ.
1: අනිවාර්යයෙන්ම
0: මේ හැම තප්පරයක්ම, මේ හැම විනාඩියක්ම, මේ හැම පැයක්ම අපිට හරි හරියට වටිනවා. ආදරේ ගැන කතා කරන්න වගේම ආදරේ කරන්න. ඉතින් ඔයාගේ ආදරේ පිරුණු ඒ කතාවත් අපිත් එක්ක බෙදා ගන්න ඩ්‍රීම් නැට් තුලම එකතු වෙලා ඉන්න. ආදරේ පිරුණු ගීතත් එක්ක ඒ කතාව ආය ආයෙත් මතක් කරගන්න. දිගට මේකතු වෙලා ඉන්න ඩ්‍රීම් නැට් තුලින් 89.1 89.3 අපි වහගෙන.

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. දනඩිතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
8: සින්දු කැෆේ විත් නිමේෂා.
9: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
7: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයේහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
9: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
10: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: හසිත මේ ඌමනාවයි අවශ්‍යතාවයි කියලා කියන්නේ දෙකක්නේ. ඇත්තටම සමහර වෙලාවල් වලට හසිත සමහරුන්ට අපිව ඌමනා උනේ අපෙන් න්‍යාල වෙනුවෙන් වෙන්න ඕනි දේවල් සිත් වෙනකම් විතරයි කියලා මට හිතෙනවා. ඉතින් එහෙම හිතන්න පටන් ගත්තාම මට හිතෙනවා අපිත් හරියට නිකන් කුටයක් වගේ නේද කියලා. මොකද මහවැස්සට ඒ අයව තෙමින්න නොදී අපි කුඩයක් වෙලා අහසක් විදිහට ඒ හැම දේම දරාගෙන හිටියා. හැබැයි අන්තිමට හැමෝම කරේ හසිත කුඩේ ආරක්ෂා කරන්නවට වැටිය වැස්ස නැවතුන ගමන් කුඩේ හකුලලා වෙන තැනකින් එල්ලපු එක විතරමයි. ඇත්තටම ඒ අයට අපි විතරක් හිටියනම් කවදාවත් මම හිතනවා අපිට එහෙම දෙයක් කරන්න නැති වෙයි. අපි විතරක් ඒ අයට අවශ්‍ය වුණා නම්, අපි විතරක් ඒ අයට උවමනා වුණා නම් කවමදාකවත් මට හිතෙනවා අපිට තිබ්බ තැන තව කෙනෙක්ට දෙන්න නැති වෙයි කියලා. ඉතින් ඒ නිසා සමහර හිත්වලට අපි අත්‍යවශ්‍ය වුණේ එයාලා වෙනුවෙන් අපි කරන දේවල් කරගෙන යන කාල සීමාව වෙනකම් විතරමයි.
1: සමහර අයගේ ජීවිතේ වැඩිපුරම කාලය යොමු වෙලා තියෙන්නේ ගොඩාක් අයට පාවිච්චි වෙන්න. අනේ බව, එයාලා තමන්ගේ මුළු ජීවිතයම විනාශ කරගන්නවා. හදවතයි මොළයයි අතර තියෙන්නේ තරගයක්. කවුරුත් කැමති නෑ තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න. නමුත් නොහිතා ගන්න තෝරා ගැනීම නිසා, අපේ ජීවිතයට එන රාක්ෂය වගේ මිනිස්සු නිසා අපි පාවිච්චි වෙලා විනාශ වෙනවා. සමහර අය ජීවිතෙන් පවා වන්දික වෙනවා මනීෂා. ඒ රාක්ෂයෝ වගේ ආගන්තුකයින්ට අර අහිංසක කෙනාව මතක් වෙන්නේ ඇත්තටම වැස්සට විතරයි. බිම තෙමන්නේ වැස්ස විතරද? අහසේ තරු තියෙන්නේ රැට විතරද? මට නුඹ විතරක් වුණාට ඇත්තටම නුඹට ඉන්නේ මං විතරද?

0: 89.3 Supreme Radio. පෙරලිකාර සඳුදා.
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට.
0: සුවබර අඟහරුවාදා.
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට.
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema ude 7ට The Welcome Show.
4: අනුග්‍රහය
7: වාර්තා අපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
8: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
9: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක.
10: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: 91.1 89.3 Supreme Radio Dream Night Night
1: අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනිය ලොතරැයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් අන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ අහසෙත්තිලේ පොළොවෙත් බලේ කොතනක් ඇහේ සුප්‍රීම් රේඩියෝ

0: දවසේ ඩ්‍රීම් නයිට් තුළින් අපේ අවසාන හෝරාවට මේ විදිහට ඇවිත්ින්නේ මනිෂා. තවත් ලස්සන ආදරණීය හෝරාවක් තියෙනවා. තවත් ලස්සන ආදරණීය සින්දු ගොඩාක් තියෙනවා අපිට ඔයත් එක්ක අහන්න.
1: ආදරේ කියන්නේ කතා කරලා ඉවර කරන්න බැරි පරක් තෙරක් නොපෙනෙන මාතෘකාවක් නිහසත.
0: අනිවාර්යෙන්.
1: ඉතින් ඒ නිසා එන්න ආදරය ගැන අපි එකතු වෙලා කතා කරමු. ආදරෙන් පැරදිච්ච තැන්, ආදරෙන් වැටුණු තැන්, ආදරෙන් නැගිටපු තැන් අපි හැමතේම බෙදාගෙන කතා කරමු. මොකද සමහර වෙලාවල් වලට අපිට නොතේරෙන කතාවක් ඔයාගේ ජීවිතය ඇතුළෙන් ආදරය ගැන අපිට ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ නිසා ඒ කතාව ඔයා අනිවාර්යයෙන්ම අපිට කියන්න. අපි අහගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා කතා කරන්න පුළුවන් මේ පැත්තට 0112510010.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසත ලොතරැයින් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
1: අයිවන් මම එරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසත දිනුමක් ඇදුණා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා ත්‍යාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට් පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තටම මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මං විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණ ලබා දෙනවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ආ ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලී කොරෝනා එක ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
4: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න
7: ලොව සුන්දරතම පාරාදීසේ
8: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්.
7: Travel with Supreme.
8: සතිය දවස් පහේම
9: The Welcome Show අහන්න.
10: Supreme Radio.

0: හුදෙකලා වෙනවා කියලා කියන්නේ එක්තරා විදිහක හරි අමුතු හැඟීමක් නේ හසිත. ගොඩක් වෙලාවට අපේ ජීවිතේ අපි කාටවත්ම නොකියන හරිම හුදෙකලා පරිච්ඡේදයක් තියෙනවා. මම විශ්වාස කරනවා එහෙම පරිච්ඡේදයක් අපි හැමෝගෙම ජීවිත කතා ඇතුළේ තියෙයි කියලා. ඔයා මොකද හිතන්නේ?
1: අනිවාර්යෙන්ම අපේ ජීවිත කතාවල එහෙම පරිච්ඡේදයක් තියෙන්න ඕනේ. එහෙම නැති වෙන්න බෑ.
0: අනිවාර්යෙන්ම ඒ පරිච්ඡේදය සමහර වෙලාවට අපිව අපි ඇතුළෙම එක්තරා කාලයක එක්තරා සිද්ධාමයක් ඇතුළේ බැඳලා තියාගන්නවා හසිත. හදවතේ ගැඹුරුම තැනකින් බොඳ වෙමින් මෙවි මෙවි නොපෙනී යන රූපයක් ගොඩාක් අයගේ ජීවිත කතා ඇතුළේ තියෙනවා. මේ පරිච්ඡේදයේ ඒ වගේ රූප හොල්මන් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ තමයි අපි හැමෝටම උරුම, අපි හැමෝගෙම ජීවිත කතා ඇතුළේ තියෙන හුදෙකලා පරිච්ඡේදය. ඒ තමයි අපිට වැරදිච්ච අපේ අතීතය.
1: මන් දන්නවා මේ ලෝකේ බහුතරයක් මිනිස්සුන්ට ඔයා කීවා වගේ අමහිරි හුදෙකලා පරිච්ඡේදයක් තියෙනවා. සමහර අයට ඒ දේ තවමත් දුක් දෙනවා. සමහර අය මේ වෙනකොටත් ඒ පරිච්ඡේදය පහු කරමින් යනවා වෙන්න පුළුවන්. පරිස්සම් වෙන්න. ඔය පහු කරපු පහු කරන පසු කරන නියමිත පරිච්ඡේදය ඔයාගේ අනාගතයේ මානසිකව පීඩාවක් වෙන්න පුළුවන්. අපිට පුරුදු වෙන්න පුළුවන් නම් ඒ පරිච්ඡේදය ගැන හිතලා හිනා වෙන්න. ඔයාට අනාගතේ සතුටින් ඉන්න පුළුවන් වේවි. අපිට කවදා හරි වරදින් නැති. හමු වෙන්නේ නැහැ කියලා දන්නවා. ඔයාම මගේ ජීවිතේට ඇවිත් ඔයාම මාව හැර ගියා. මම මගෙන් මහනවා. ඉතින් මාව මතකද දන්නේ නැහැ.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show.
5: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas pahema udey hatata
4: the welcome show
3: anugrahaya
6: navina taakshanayen niyama barata sarilana ganakam pramana sandahan kara apeema rate nipadawana gi box baanam melwa
7: melwa eka lankave eka apeema eka
8: dengu maraantikai දැනුවත් වී වලකනමු.
3: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
9: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: සුප්‍රීම් රේඩියෝ
1: හපනින් ඉවිනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
1: බොරු කියනවා ඉතින් මට උගලට බොරු කියන්න බෑනේ
2: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
1: බැක් ටු බැක් සින්දු අහන්න
3: Let's go
0: Every weekday at 4 PM in Porto with Ashi Ali
4: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
5: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
6: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
6: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහනෝනේ.
0: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
7: දන්සල් කියලා කියන්නේ හෝටල් නෙවෙයි. අපිට රහට කෑම කන්න ඕන නම් අපිට ඕනි විදිහට කෑම කන්න ඕන නම් අපිට තෝරගන්න පුළුවන් හෝටලයක් නේද? හැබැයි දන්සලට යනවා කියලා කියන්නේ හෝටලයක් නෙවෙයි. 1000ක් දිනාගේ රසානුව කෑම හදන්න බෑනේ. තියෙන විදිහට මිනිස්සුන්ට පිරිසිදුට ඒක හදලා තියෙනවා. තමහර දන්සල් කොච්චර දෙනවද කියනවනම් මගඩගෙනත් කවලා යන්නේ.
4: ඒ කියන්නේ වාහනේ මෙහෙම පැනලා නවත්තන්නේ.
7: ඊනෙම මේ වෙනල්ලා මේ පොව්වල යන්නේ.
4: කොහොම වුණත් මේ වගේ සංස්කෘතියක් තියෙන ලංකාවේ විතරයි.
7: ඉතින් ලංකාවේ හතර දිබ්බාගෙම කොහෙට ගියත් දන්සල් තිබුණා ඉතින්. දන්සල් සංවිධානය කරපු හැමෝටම අපි අපේ ස්තුතිය අනිවාර්යෙන් පිරිනමන.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: දවස් ගානකට පස්සේ සුන්දර හෝරාතුනක් ආදරණීය හෝරාතුනක් ගත කරලා මේ විදිහට අපි ඇවිත් ඉන්නේ අද දවසේ අවසානයට. අද දවස තව ඉවර වෙලා නැහැ. නමුත් අපේ ඩ්‍රීම් නයිට් අද දවසට අවසාන අදියරට මේ විදිහට ඇවිත් ඉන්නේ.
1: ආදරය ගැන ගොඩාක් දේවල් කතා කරානේ. සමහරු ආදරෙන් වැඩිච්ච දැන් මේ පත්‍රය කියලා තියෙනවා හසිත. සමහරු ආදරය මේ වෙලාවේ විඳින විදිහ ගැන කියලා තියෙනවා. තවත් සමහරු තමගේ ආදරය මොන විදිහටද හම්බ වුණේ කියලා අපිට කතා කරලා කිව්වා. ඒ වගේම මේ පැත්තට ඒ කතාව කියලා තියෙනවා. ඉතින් අදට අපි ආදරය ගැන කතා කරලා දැන් සමුගන්න තමයි සූදානම් වෙන්නේ. ආදරය ගැන අපිට හැමදාම කතා කරන්න පුළුවන්. ඒ නිසා ආදරය කරන්න පරක්කු වෙන්න එපා. තාමත් ආදරේ කියන්න පරක්කු නම් පුංචි දෙයක් කියන්නද? එයාට ඔයාගේ ආදරේ ඉක්මනින්ම කියන්න.
0: පරක්කු නැතුව ආදරේ ගැන එයාට ඉක්මනින්ම කියන්න. අපි දෙන්නටත් ඉක්මනින්ම කියන්න. අපි හෙට හමු වෙමු රාත්‍රියේ 7ට. ආදරෙන් ඉන්න, සතුටින් ඉන්න. සුබ රාත්‍රියක්. ගිහින් එන්නම් මම හසිත.
1: ගිහින් එන්නම් මම මනිෂා.
2: 89.1 89.3 Supreme Radio.

89.3 සුප්‍රීම් රේඩියෝ. අහසෙ දිලේ පොළොවේ බලේ.

89.1 89.3 Supreme Radio මගේ හඬ මගේ රටේ

89.1 89.3 Supreme Radio.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ. අහසෙ පිලේ පොළොවේ බලේ කොතනද?

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ මගේ යන්න මගේ රටේ.

89.3 Supreme Radio මගේ හඬ මගේ රටේ

89.1 89.3 Supreme Radio.

அவசரணுத்தம்மட்டம்போ உதரதனகானில்.

89.1 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

පාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථා රත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථා රත්නය මාතලේ අනු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධානගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තරාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සවනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා. මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව, අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනෙකගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරෝ මිතුරෝ වෙති.

බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. බව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපතේ

89.1 89.3 Supreme Radio.

වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දියුණුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇත්තා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

ජය සිද්ධි මහිද්දි මහාගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්තස්ස.

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම්වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.